ගෙන් ජීවිතයට අතිවන බලපෑම් ගැහැට විවිධ පීඩා දුක් කරදර නැතිකොට නවග්‍රහයන්ගෙන් පීඨ ආරක්ෂාව ඔබ වෙත ලබා දෙන මෙම නවග්‍රහ සාන්තියේ බලයෙන් ඔබටත් අපටත් මුළු මහත් ලෝක ධාතුවටම යහපතක් සිතක් සාන්තියක් වේවා. අපල උවදුරු ග්‍රහ දෝෂ නැකත් දෝෂ භූමි දෝෂ ආදී කොට සියලු උවදුරු ගැහැට දූරී භූත වී යහපතක් සිතක් සාන්තියක්ම වේ.

0: ದೊರಗುಲು ವಿವರ ಕರನ ಆಧ್ಯಾತ್ಮಿಕ ಹಂಡ ಸುದಿಲ ಗುವನ್ ವಿದಿಲಿಯ
1: සෑම විටම තෙරුවන ගුණ සිහි කිරීමෙන් යහපත සලසා ගත හැකි ගාථාත්‍රයන් චත්ත මානවක ගාථා

ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුතිල FM වඩාත් හරවත් වූ ගුවන්විදුලි කලාවක් සඳහා අපි දැන් සියලු ලෝක සත්වීන් වෙත මෙත් කරුණා ඉපදවීම සඳහා මෛත්‍රී භාවනාවත් සමග යොමු වෙමු.

ගැටලු ඉඳහිට නැගෙන තරමට විසඳුමත් සමගවිවා.

නිදාගෙන යලි අවදි වෙන තුරු උතුම් මහා සංඝ රුවනි සරණයි. සදාකාලෙන් සදාකාලිතේ

0: බුදුන් දම් සංග රුවනි බලයෙන් සදාකල් සෙත් දිදිනීවා.
1: ඔබට එම සුභාසිංසන සුදුල එෆ්එන් ගුවන් විදුලිය තුලින් ගෙන එනු ලැබුවේ පූජ්‍යපාද ගරු මැටරඹ නන්දාලෝක ස්වාමීන් වහන්සේ විසින්.
2: සුදුල ගුවන් විදුලිය
3: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
4: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදුල radio.lk අරහා මුළු ලොවටම
3: සුදුල ගුවන් විදුලිය.
5: විදේශ ගත වී සිටින ඔබට මේ සෙත් කවිවල බලයෙන් යහපතක් උදා වේවා. උදේ සවස ශ්‍රවණය කිරීමෙන් ඔබට ඇති වී ඇති සියලු ග්‍රහ දෝෂ අන්ධකාර වින දෝෂ අන්ධකාර දුරු වේවා. හොඳින් ශ්‍රවණය කරන්න.

0: දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.
1: නරසීහ ගාථා.

0: සුදිල ගුවන් විදුලිය
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම
1: සුදිල

0: නමෝ බුද්ධාය. මේ මහ පොළොව මත උපන් නොනැති සියලු මිනිසුන් යහපතට යොමු වීමට මඟ පෙන්වීමක් සොයති. කලින් කලට පහළවන සාමාන්‍ය මිනිසාට වඩා සිතීමේ හැකියාවක් ඇති ජනයා ඒ අයට උපකාර කරති. නමුත් එදා මෙදාතුර මේ විශ්වීය ඉතිහාසයේ නිවරදිතේට හරියටම මඟ පෙන්වා දීමට සමත් වූයේ තුන් ලෝකෙම අවබෝධ කළ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පමණයි. අපේ යුගයේ පහළ වූ විශ්මිත ප්‍රඥාතර ඒ මහා පුරුෂ රත්නයයි ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. තෙරුවන් සරණයි. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. නමෝ බුද්ධාය.
1: සමටම තිසරණ සරණයි. ආයුබෝවන්. සුබ උදසනක් වේවා. මේ ඔබ එක් වී සිටින්නේ සුදිල ගුවන්විදුලිය සමග. ඊයේ රාත්‍රී 10 සිට මේ මොහොත දක්වා සුදිල ගුවන්විදුලිය ඔස්සේ විකාශය වූ පරිත්‍රාණ ධර්ම දේශනාවන්ගේ සෙත සාන්තිය ආරක්ෂාව රැකවරණය සලසාගෙන සිටින මේ මොහොතේදී අදත් අවසරයි මට ඔබේ නිවසට, වෙළඳසැලට, කාර්යාලයට, කර්මාන්ත ශාලාවට, සේවා ස්ථානයට, නැතහොත් ඔබ රැඳී සිටින වාසස්ථානයට ගොඩවදින්නට ලැබුවා වූ මේ සුන්දර දිනය ඔබේ යහපත් සිතුම් පැතුම් සියල්ල ඉටුවන වාසනාවන්ත ශ්‍රී සුභ දවසක්ම වේවා. අද දිනය තිසරණ බලෙන් සිළු දෙවි රැකවරණින් ඔබ කරන කියන සිතන පතන ඔබේ යහපත් සිතුම් පැතුම් ඒ ආකාරයෙන්ම සඵල වේවා. ඔබේ දිවි මඟ යහපත් වේවා. ඒ ආශිර්වාදය සමගින් මෙතැන් සිට උදේ 8 දක්වා මේ ආරම්භ වන්නේ සුදිල උදයයි. අපි ආරාධනා කර සිටිනවා අදත් සුදිල ගුවන්විදුලියේ වැඩසටහන් ශ්‍රවණය කරමින් රැඳී සිටින ලෙසට. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවියට.
2: සුදිල ගුවන්විදුලිය
3: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
4: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම.

0: සුදිලේ ගුවන් විදුලිය. සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ. මේ ඔබට සිහිපත් කරන්නේ අපගේ වැඩසටහන් පිළිබඳ විස්තරය. පෙරවරු 8ට ධර්මානුශාසනාව. පෙරවරු 9 සිට පස්වරු 2 දක්වා අපගේ සාමාන්‍ය වැඩසටහන් ගෝනට නැංවෙනවා. පස්වරු 2 සිට පස්වරු 4 දක්වා සුමියුරු මියුරු හින්දි ගීතාවලිය. පස්වරු 4 සිට පස්වරු 5 දක්වා සේවා පණිවිඩ හා බුදුබැති ගීත ජනප්‍රිය ගීත කිහිපයකට ඔබට සවන් දිය හැකි. පස්වරු 5 සිට මතු දින ලෝ දිනන පුංචි අපි සුදුල ගුවන් උදුලියේ ළමා වැඩසටහන පස්වරු 5:55ට තෙරුවන් නමදිමු. පස්වරු 6:15ට ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම විකාශය කරනවා. රාත්‍රී 8ට ඔබ වඩාත් ප්‍රිය කරන සුවිශේෂී වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. රාත්‍රී 10 සිට සර්ව රාත්‍රී පාරිත්‍රාණ ධර්ම දේශනාව. පෙරවරු 5 සිට බුදුගුණ, දහංගුණ, සංඝගුණ, සෙත් කවි, ජයමංගල ගාථා ආදිය ගුවනට නැංවෙනවා. පෙරවරු 6:40 සිට ඔබට දේශාභිමානී ගීත හා උදාගී කිහිපයකට සවන් දිය හැකි. මා ඒ සිහිපත් කළේ සුදුල ගුවන් විදුලියේ වැඩසටහන් විස්තරය පිළිබඳවයි.
1: සුදුල ගුවන් විදුලිය.

0: විදුලිය.
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ.
2: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම.

0: සුදිලේ කුවන් විදුලිය
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

එක් වී සිටින්නේ. සුදිල ගුවන්විදුලියේ උදා වැඩසටහන සුදිල උදය සමගයි. දිනපතා උදේ 7 සිට පෙරවරු 8 දක්වා සුදිල උදය ගුවනට නැංවෙනවා. පිවිසෙන්න www.sudilaradio.com.

0: සුදිල ගුවන්විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ. මේ ඔබට සිහිපත් කරන්නේ අපගේ වැඩසටහන් පිළිබඳ විස්තරය. පෙරවරු 8ට ධර්මානුශාසනාව. පෙරවරු 9 සිට පස්වරු 2 දක්වා අපගේ සාමාන්‍ය වැඩසටහන් ගෝනට නැංවෙනවා. පස්වරු 2 සිට පස්වරු 4 දක්වා සුමියුරු මියුරු හින්දි ගීතාවලිය. පස්වරු 4 සිට පස්වරු 5 දක්වා සේවා පණිවිඩ හා බුදුබැති ගීත ජනප්‍රිය ගීත කිහිපයකට ඔබට සවන් දිය හැකියි. පස්වරු 5 සිට මතු දින ලෝ දිනන පුංචි අපි සුදුල ගුවන් උදුලියේ ළමා වැඩසටහන පස්වරු 5:55ට තෙරුවන් නමදිමු. පස්වරු 6:15ට ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම විකාශය කරනවා. රාත්‍රී 8ට ඔබ වඩාත් ප්‍රිය කරන සුවිශේෂී වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. රාත්‍රී 10 සිට සර්ව රාත්‍රී පාරිත්‍රාණ ධර්ම දේශනාව. පෙරවරු 5 සිට බුදුගුණ, දහංගුණ, සංඝගුණ, සෙත් කවි, ජයමංගල ගාථා ආදිය ගුවනට නැංවෙනවා. පෙරවරු 6:40 සිට ඔබට දේශාභිමානී ගීත හා උදා ගී කිහිපයකට සවන් දිය හැකියි. මා ඒ සිහිපත් කළේ සුදුල ගුවන්විදුලියේ වැඩසටහන් විස්තරය පිළිබඳවයි.
1: සුදුල ගුවන්විදුලිය
2: සුදුල ගුවන්විදුලිය

0: පින්නත මහා ගම් වතුරක් නිදිගත් ගමක් ගසා හරින්නාක් මේ පස් කම් නැමැති මල්ම රැස්කරන අකුසලම රැස්කරන එහි මේ ඇලුනු සිත් ඇති මිනිසා මරුවා ඇදගෙන යන්නේ ධම්මපදය පුප්පවක්
1: යහපත් දරුවාට ශාප කළ අයහපත් මවට සිදු වූ විපාකය. පෙර එක දවසක රේවත ස්වාමින් වහන්සේ ගංගා නදී තීරයේ සමවත් සුවයෙන් වැඩ සිටිනවා. මෙන්න මේ අවස්ථාවේ මේ ස්ථානයට එක්තරා ප්‍රේතියෙක් පැමිණෙනවා. මේ ප්‍රේතිය පැමිණිලා උන්වහන්සේගෙන් බීමට පැන් දෝතක් ඉල්ලනවා. පිංගුතුනි, මේ ස්වාමින් වහන්සේ ප්‍රේතියගෙන් අහනවා, මේ තරම් සිහිල් දිය ගලාගෙන යන ගංගාවක් අසලම ඔබ ඉඳි, ඒ ගංගාවෙන්ම පැම්බොන්න පහසුකම තිබියදී ඇයි මගෙන් ඔබ පැන් ඉල්ලන්නේ කියලා. එවිට පිංගුතුනි මේ ප්‍රේතිය පිළිතුරු දෙනවා, අනේ ස්වාමීනි, මේ ගඟේ ගලාගෙන යන ජලධාරාව මම පැන් ටිකක් අරගෙන බොන්න ගත්තාම ඒව සේරම මට ලේ බවට පත් වෙලා පේනවා. ලේ බවට පත් වෙනවා. එනිසා ස්වාමීනි මට පැන් දෝතක් දෙන්න, දිය පිපාසාව සංසිඳුවා ගන්නට කියලා. පින්වතුනි, රේවත හාමුදුරුව ඇයගෙන්ම විමසන්නට උනා, මේ කාරණාව මෙහෙම වීමට කුමක්ද සිදු වුන හේතුව කියලා. මෑ මනුලොව ඉපදිලා ඉන්න කාලේ මෑගේ පුතා පිංගුතුනි උත්තර කියලා පුතෙක් සිටියා. මේ උත්තර කියන පුතා හරිම සද්ධාවන්තයි. එක දවසක් අච්චායන ස්වාමින් වහන්සේට ඉතාම ශ්‍රද්ධාවෙන් යුක්තව දන් දෙනවා. මෙන්න මේ දන් දෙන අවස්ථාවේ මේ පුතාගේ මව මසුරුකමින් ලෝභකමින් පුතාට බැනවදින්නට වුණා. ඔය මහාන බමුණන්ට දන් දෙන්න එපා. දන් දීමෙන් ප්‍රතිඵලයක් නැහැ කියලා නොයෙක් කරුණු කීවා. ඒව පුතා අහන්නේ නැතුව කච්චායන හාමුදුරුවන්ට ගෞරවාන්විතෝ සිතින් යුතුව දන් පූජා කළා. අම්මගේ වචනේ අහපු නැති නිසා ඇය ශාප කරනවා. ඔබ ඔය දීපු දාණය පරලොවදී ඔබට ලේ බවට පත් වේවා කියලා. පින්වුතුනි, එක පුතාට නෙවෙයි එකතු වුණේ. අම්මා මිය පරලොව ගිහින් ප්‍රේත ලෝකයේ කිපුදුනා ප්‍රේතියක් බවට පත් වෙලා ආහාර අනුභවයක් ලබා ගන්න බෑ. ලැබෙන හැමදේම දකින හැමදේම පින්වතුනි ලේ බවට පත් වෙලා පේන්නේ. එනිසා ඔබත් ඔබේ ජීවිතයෙන් අවබෝධ කරගන්න, කෙනෙක් සිදු කරන පින්කම අවතක් සේරුවෙන් දකින්නට එපා. ඒ කරන පින්කම බාල විදිහට කිරීමට උපදෙස් ලබා දෙන්නට එපා. ඒ කරන පින්කම වැළක්වීමට ඔබ කටයුතු සිදු කරන්නට එපා. පින්වතුනි, විට ඔබට එහි පාපී ක්‍රියාවේ මහා ආදීනව ඔබේ පිටුපසින් ගමන් කරනවා. එනිසා මේ පුංචි බණපදයේ ජීවිතයට එකතු කරගන්න. ජීවිතයට එකතු කරගෙන පින්දහම් සිදු කරන්න, මනස එක අරමුණක තියාගෙන ලස්සනට පින්කම් සිදු කරලා මේ සාංසාරික භව ගමන කෙටි කරගෙන උතුම් නිවනට මඟ සාදා ගන්න.
2: සුදිල ගුවන්විදුලිය සමගයි ඔබ රැඳ

0: ආසා කරමින් රසමුසු භෝජන අනුභව කළද සුවඳැති සිත් ඇදගන්නා වූ සඳුන් ශරීරයෙහි ගැල්ලුවද නොයෙක් ආභරණ වලින් නිසි ලෙස සැරසුණද මේ ජීවිතය බහුරු කෝලම් පාලා ගියා බඳුය.
1: සුතිර කුමන් පෙතලියා.

0: සැදැහැවත් පින්වතුනි, පින්වතියනි, සුතිල ගුවන්විදුලිය ඔබ වෙත ගෙනෙනු ලබන ධර්මානුශාසනාවට අපි මෙතැන් සිට සවන් යොමු කරමු.
1: අදත් ඔබ හැම දෙනෙක්ම ඔබේ ජීවිතයට ඉතාම වැදගත් ධර්මකාරණා රැසක් ශ්‍රවණය කරන්න බොහෝම සද්ධාවෙන් ධර්මශ්‍රවණයට සූදානම් වෙන දවස. පිඟතුනි, අද අපි කතා කරන්නේ මේ හිතේ ඇතිවෙන ශෝකය, දුක, වේදනාව තුනී කරගන්නේ කොහොමද? ධර්මානුකූලව ගත්තහම අපි හැම දිනාටම ඉපදුනානම් අටලෝ දහමත් එක්ක මේ ලෝකේ ඇතිවෙන සෑම දේකටම මූණ දෙන්න සිද්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අටලෝ දහම කියන කාරණේ, ලාභාලාභ, නින්දා ප්‍රශංසා, සැප දුක, යසායස, මේක හැම දිනාටම පොදු ධර්මතාවයක්. මෙන්න මේ ධර්මතාවයත් එක්ක ශෝකේ නැමැති හුල ඉවත් කරගන්නේ කොහොමද කියන කාරණේයි අද අපි මේ ශෝක සල්ලහන කියන සූත්‍ර දේශනාව යටතේ සාකච්ඡා කරන්නේ. ශෝකේ නැමැති හුල ඉවත් කරගෙන මේ ලැබිච්ච මනුස්ස ජීවිතයේ තුල මෙලව පරලව ජයගනිමින් උතුම් ධර්මාවබෝධයේ කරාම යන්න මේ ධර්මශ්‍රවණේ මේ පින උපකාර වේවා කියලා අපි මුලින්ම ඔබ හැම දිනාටම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පින්වතුනි, මේ දේශනාව සඳහන් වෙන්නේ අංගුත්තර නිකායේ පංචක නිපාතයට අයිති පස්වෙනි කොටසට අයිති සූත්‍ර දේශනාවක් හැටියටයි. පංචක නිපාතය කියන්නේ කරුණු පහ බැගින් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේශන ඇතුළත් කොටස. මේ දේශනාවේ නම ශෝක සල්ලහන සූත්‍රය. ශෝකේ නැමැති හුල ගලවා ඉවත් කිරීම ගැන දේශනා කරපු දේශනාව. හැබැයි මේ දේශනාව බුදුරජාණන් වහන්සේගේ බොහෝම ඕරස පුත්‍රයෙක් බවට පත් වෙච්ච නාරද නැමැති මහරහතන් වහන්සේ තමයි මේ දේශනාව සිදු කරන්නේ. ඒ කාලේ නාරද කියන මහරහතන් වහන්සේ දා වැඩ සිටියේ පැලලුක් නුවර කුක්කුටාරාම කියන විහාරස්ථානයේ. එදා මේ නාරද මහරහතන් වහන්සේ පැලලුක් නුවර කුක්කුටාරාමේ වැඩවාසය කරන කාලේ මුණ්ඩ කියලා රජ කෙනෙක් හිටියා. ඒ ප්‍රදේශේ පාලනය කරපු ප්‍රාදේශීය රජ කෙනෙක් තමයි මුණ්ඩ කියන රජුරු. මේ මුණ්ඩ රජුරවන්ට බොහෝම ප්‍රියමනාප වූ බද්රා නම් දේවියක් හිටියා. මේ රජුරු මේ දේවියට බොහෝම ආදරේ, බොහෝම ප්‍රියමනාපයි. හැබැයි හදිස්සියෙම මේ දේවිය මරණයට පත් වෙනවා. ජීවිතේ මරණය කියන්නේ කොයි වෙලේ, කවදා, කොතන, කොයි මොහොතේ අපිට මෝන දෙන්න වෙයිද දන්නේ නැහැ. රජ කෙනෙක් වුණා, සිටුවරයෙක් වුණා, මහා ධනවතෙක් වුණා, සක්විති රජ කෙනෙක් වුණා, කවුරු වුණත්, කොච්චර ආදරෙන් දෙන්නෙක් ජීවත් වුණත් කවුරු හරි ඉස්සර වෙනවා. එදා මුණ්ඩ රජතුමාගේ දේවිය බද්රා කියන දේවිය හදිස්සියෙම මරණයට පත් වුණා. දැන් දේවියගේ ප්‍රියමනාප දේවියගේ මරණය සමගම මේක දරාගන්න බැරි වෙච්ච මුණ්ඩ රජ්ජුරුව අඬනවා, වැළපෙනවා, ඔළුවේ අත් ගහගන්නවා. දැන් රජ්ජුරුවන්ට රජකමත් අමතකයි, මම රජෙක් නේද කියන එකත් අමතකයි. රජ්ජුරුව කොයි වෙලේ බැලුවත් හඬා වැළපෙමින් බොහෝ දුකසේ මේ බද්රා දේවියගේ ගුණ කිය කියා සිහි කර කර පපුවට ගහගන්නවා, ඔළුවේ අත් ගහගන්නවා, ඉසර ඔළුව තෙමා ගන්නවා. මේ විදිහට රජ්ජුරුව දවල් රෑ දෙකේම අඬනවා, වැළපෙනවා, බද්රා දේවිය ගැනම සිහි කර කර හඬා වැළපෙන්න පටන් ගත්තා. මේම හඬා වැළපිච්ච මේ රජ්ජුරුව තමන්ගේ අමාත්‍යවරයා වෙන පියක කියන මේ අමාත්‍යවරයාට කතා කරලා කියනවා, පියක, බද්රා දේවියගේ ශරීරය තෙල් දෙනක බහා පියනකින් වහලා මට හැමදාම නිතර නිතර මේ දේහේ දිහා බලාගෙන, අනේ මේ බද්රා දේවිය නේද කියලා ඒ ශරීරේ දිහා බල බලා සිහි කර කර මට නිතර දකින්න පුළුවන් විදිහට බොහෝ කාලයක් පවතින විදිහට තෙල් දෙනක බහලන්න කියලා. ඒ කාලේ මේ තෙල් වර්ග තිබිලා තියෙනවා බොහෝ කාලයක්. මේ මිනිහක් වුණත් කුණු වෙන්නේ නැතුව බොහෝ කාලයක් තියාගන්න පුළුවන්. දැන් අද සමහරු සීත කරනවල දාලා තියන්, බොහෝ වෙලාවට මේ අයිස් පෙට්ටිවල දාලා කෙනෙක් මැරුණාට පස්සේ මృత ශරීර බොහෝ කල් තියාගන්න පුළුවන්කම තියෙනවා. සමහර ලාවට ලංකාවේ මේ තත්ත්වෙ ඉච්චර සිදු නොවුනට අපි දකිනවා සමහර වෙලාවට විදේශ රටවල් වල, දැන් ඒ රටවල් වල තමන්ගේ අම්මා තාත්තා හරි මැරුණාට පස්සේ ඒ මృత ශරීරය බාර දුන්නට පස්සේ ඔවුන් කරන්නේ අයිස් පෙට්ටියක දාලා තියෙනවා. තමන්ට ඒ දෙමව්පියන්ගේ අවසන් කටයුතු සිදු කරන්න තමන්ට කැමති පුළුවන් සමහර ලාවට දවසක් ඒ අය තීරණය කරන සමහරලාට දරුවන්ගේ විභාග කටයුතු සමහරලාට පිටරට ඉන්න ඥාතීන් ඉන්න පුළුවන් ඒවා ඔක්කොම අවසන් වෙලා ඒ අය කියන තව මාස 4කට පස්සේ අසවල් දවසේ තමයි අපි ෆියුනරල් එක කරන්නේ අවසන් කටයුතු කරන්නේ එදාට අන්න දිනයක් දෙනවා ඒ අය ඒ දවසට තමයි දැන් මිනිය සරසලා ඔක්කොම කරලා එදාට මිනි පෙට්ටියේ තියලා සම්පූර්ණ හදලා ගෙනහල්ලා ඒ මල් ශාලාවේ ඒ ආදාහනය කරන තැන දවසක් හෝ වරුවක් හෝ වෙන් කරලා දෙනවා ඥාතීන්ට ඇවිල්ලා ඒ කටයුතු කරලා එදාට තමයි ආදාහනයට දින දෙන්නේ සමහරලාවට සල්ලි තියෙන කෙනෙකුට අවුරුද්දකින් දෙකකින් පස්සේ හරි මේ ආදාහන කටයුතු සිදු කරන්න පුළුවන් එතකන් ඒ මිනිය ඒ විදිහටම නරක් නොවි තියාගන්න ඒ අය සීත කරනවල දාලා තියාගෙන තමන් කැමති දවසට ඒ ආදාහන කටයුතු සිදු කරන ස්වභාවයක් ලෝකේ සමහර රටවල අදටත් තියෙනවා එතකොට දැන් මෙතන සිද්ධ වෙන්නේ එහෙම දෙයක් නේ මෙතන රජ්ජුරුවන්ට දුක දරා ගන්න බැරිකම නිසා බන්දා දේවියගේ අර මැරිච්ච මృత ශරීරයේ ඒ කාලේ විදිහට තෙල් දෙනක තෙල් වලින් සකස් කරපු ශරීරේ නරක් නොවි තියාගන්න පුළුවන් තෙල් දෙනක බහාලා පියනකින් වහලා තියන්න කියන රජ්ජුරුවන්ට මතක් වෙනකොට ගිහිල්ලා අර පියන ඇරලා බලලා අනේ මේ මගේ දේවිය නේද කියලා අඬලා වැළපිලා ආයෙමත් ඒ දේවියව සිහි කර කර දුක් වෙන්න තමයි රජ්ජුරුව දැන් මේ කටයුත්ත අමාත්‍යවරයාට බාර කරන්නේ. දැන් මේක දුක නැති කරගන්න ක්‍රමයක් නෙමෙයි. නැවත නැවත බල බලා සිහි කර කර අනේ මගේ දේවිය නේද කියලා දේවියගේ ශරීරය දිහා බල බලා හැමදාම දුක් වෙවි ඉන්න ලෑස්ති කරගත්ත කටයුත්ත. දැන් මේ අමාත්‍යවරයා කල්පනා කරා මේක ඉතින් රජ්ජුරුව කියපු නිසා අමාත්‍යවරයා මේ කටයුත්ත ඒ විදිහටම කරා. කරලා පියක කියලා අමාත්‍යවරයා කල්පනා කරා අනේ මේ අපේ රජ්ජුරුව මේ දේවියට කොච්චර ආදරින්ද හිටියේ මේ දේවියගේ හදිසි වියෝව මේ රජ්ජුරුවන්ට දරා ගන්න බැරුවනේ රජ්ජුරුව මේ විදිහට කටයුතු කරන්නේ මේ රජ්ජුරුවන්ගේ හිතේ තියෙන ශෝකේ නැමැති හුල ගලවා ඉවත් කරන්න පුළුවන් සුදුසු භික්ෂුවක් කොහේ හරි වැඩ ඉන්නවද බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ට තමයි මේ දේ කරන්න පුළුවන් මොකද ඒ වෙනකොට බුදුරජාණන් වහන්සේ වැඩ හිටියේ ඊට බොහෝ දුර ඈත තමයි සවැත් නූර් ජීතවනේ තිබුණේ ඉතින් රජ්ජුරුවන්ව එච්චර දුර ඈතකට තවත් රාජ්‍යයකට අරගෙන යන්න ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා මේ රජ්ජුරුවන්ගේ රාජ්‍ය අවට තිබ්බ ආරාම සෙනසුන්වලම කවුද මේ වෙනකොට වැඩ ඉන්න බොහොම දක්ෂ ධර්ම කතික ස්වාමීන් වහන්සේලා. උන්වහන්සේ නමක් ඉදිරියට මේ රජ්ජුරුව එක්කන් ගියොත් අනේ මේ රජ්ජුරුවන්ගේ හිත සංසිඳෙන බණ ටිකක් අහන්න පුළුවන් නේ කියලා එදා පීක කියන අමාත්‍යවරයා හොඳට සෝදිසි කරලා බැලුවා මේ අවට කොහෙද බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා ඉන්න ආරාම සෙනසුන් තියෙන. අන්න ඒ වෙලාවේ දැනගන්න ලැබුණා පැලලුක් නුවර කුක්කුට ආරාමේ ඒ වෙනකොට නාරද කියන මහරහතන් වහන්සේ වැඩ ඉන්නවා. එදා මේ පියක කියන අමාත්‍යවරයා ඉස්සල්ලාම ගිහිල්ලා නාරද මහරහතන් වහන්සේ මුණ ගැහිලා කිව්වා ස්වාමීනි අපේ රජ්ජුරුව මේ විදිහට තමන්ගේ දේවියගේ මිය පරලව ගියාමෙන් බොහෝ දුකටපත් වෙලා හැම වෙලෙම හැඬූ කඳුලින් ඉන්නේ රජ්ජුරුව බොහෝම දුකසී ඒ ගැන සිහි කර කර දුක් වෙනවා මේ රජ්ජුරුවගේ හිතේ තියෙන ශෝකේ නැමැති හුල ගලවා ඉවත් කරන්න අනේ ඔබ වහන්සේට පුළුවන් නම් අපි රජ්ජුරුවන්ව එක්කන් එන්නම් ඔබ වහන්සේ රජ්ජුරුවන්ගේ හිත හදන්න කියලා ඔන්න මුලින් සිහිපත් කරා ඉතින් එදා නාරද මහරහතන් වහන්සේ පියක කියන අමාත්‍යවරයාට දැනුම් දුන්න අමාත්‍යවරේ එහෙමනම් රජ්ජුරුවන්ව මගේ ආරාමයට එක් කරගෙන එන්න මම රජ්ජුරුවන්ට අවවාද අනුශාසනා කළා ධර්මයෙන් කියලා රජ්ජුරුවන්ගේ හිත හදන්නම් කියලා එදා උන්වහන්සේ කාරණේ බාරගත්. බොහොම සතුටට පත් වෙන පියක කියන අමාත්‍යවරයා ගිහින් රජ්ජුරුවන්ට කිව්වා රජතුමනි ඔබට ලාභයක්මයි. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා අතර නාරද මහරහතන් වහන්සේ කියන්නේ බොහොම වික්ත විසරද බහුශ්‍රුත ධර්මදර. ඒ වගේම කල්යාණ ධර්ම ඇති බොහෝම ධර්මයේ තුල හික්මිච්ච උතුම් ස්වාමීන් වහන්සේ නම උන්වහන්සේ කැමති වුණා රජතුමා මුණ ගැහිලා රජතුමාට ධර්මයෙන් කාරණා කියලා දෙන්න. ඒ නිසා රජතුමනි අපිට ලාභයක්මයි. අපි යමු කියන උන්වහන්සේ මුණ ගැහෙන්න. මේ කාරණේ කියපු වෙලාවේ රජ්ජුරුවොත් එදා බොහොම සතුටටපත් වෙලා මුණ්ඩ රජ්ජුරුවොත් තමන්ගේ අමාත්‍යවරයාට කියන අමාත්‍යවරේ එහෙමනම් ඊට සුදුසු යානාවක් ඉක්මනට සූදානම් කරන්න කියලා. දැන් රජ්ජුරුවන්ට සුදුසු යානාවක් සකස් කරා රජතුමා මොකද කරේ මුණ්ඩ අර රජ්ජුරුව තමන්ගේ පියක කියන අමාත්‍යවරයාත් එක්කම ගිහිල්ලා යානාවෙන් යන්න පුළුවන් දුර යානාවෙන් ගියා ඉතුරු ටික බැහැලා ගිහිල්ලා දැන් ඔන්න මේ ශාමින් වහන්සේව නාරද මහරහතන් වහන්සේ වෙදා මුණ ගැහුණා මුණගැහිලා තමන්ගේ දේවිය ගැන දැන් ඉස්සල්ලාමිති රජ්ජුරෝ තමන්ගේ දේවියගේ තියෙන ගුණ අනේ ස්වාමීනී මෙහෙමයි ඉන්නකොට මුළු මාලිකාවම පිරලා වගේ මට බොහොම ආදරෙන් හිටියා. දැන් ওই කාරණා කිව්වට පස්සේ මේ ටික අහගෙන ඉඳලා නාරද මහරහතන් වහන්සේ රජතුමාට එදා බොහොම කරුණාවෙන් ධර්ම දේශනා කරන්න පටන් ගත්තා. එදා නාරද මහරහතන් වහන්සේ රජතුමාගේ මේ ශෝකේ නැමැති හුල ගලවා ඉවත් කරන්න දේශනා කරපු දේශනාව තමයි ශෝක සල්ලහන සූත්‍රය. ශෝකේ නැමැති හුල ගලවා ඉවත් කිරීම ගැන මේ දේශනාව තමයි අංගුත්තර නිකායේ පංචක නිපාතයේ තුල සඳහන් වෙලා තියෙන්නේ. එදා නාරද මහරහතන් වහන්සේ කියනවා රජතුමනි, කිසිම ශ්‍රමණේකුට වේවා, බ්‍රාහ්මණේකුට වේවා, දෙවියෙකුට වේවා, මාරයට වේවා, දැන් කාම ලෝකේම අධිපතිය තමයි වසවර්ති මාරය, හැබැයි මාරයටවත් කිසිම දෙව් බමුණටවත් ශ්‍රමණේකුටවත් මනුස්ස ලෝකේ මොනතරම් ඉර්ධිමත් වේවා, බණ භාවනා කරපු ඒවා කිසිම කෙනෙකුට මේ

එපා කියලා වයසට යෑම වළක්වන්න පුළුවන් දෙවියෙකුත් නෑ කීවා බ්‍රහ්මයෙකුත් නෑ මාරයටවත් ඒක නවත්තන්න බෑ. ඒ විතරක් නෙමෙයි කිසිම ශ්‍රමණක් බ්‍රාහ්මණේ කිසිම මොනතරම් හිත දියුණු කරත් වයසට යන. දැන් ඔබ බලන්න බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ වයසට ගියේ නැද්ද කියලා. අපේ බුදුරජාණන් වහන්සේම දේශනා කරන ආනන්ද තථාගතයන් වහන්සේගේ ශරීරේ දැන් හරියට ජග්ගර සකටක් දිරාපු කරත්තයක් වගේ. දැන් තථාගතයන් වහන්සේගේ ශරීරේ බොහොම වයසයි. පරිත්තම් මම ජීවිතං ජීවත් වෙන්නේ තියෙන්නේ තව ඉතාම ස්වල්ප කාලයේ. එතකොට අපිට පේනවා උන්වහන්සේගේ වයෝ වෘද්ධ භාවය. උන්වහන්සේම ශ්‍රාවකයන්ට නිතර දේශනා කරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දිරාගිය කරත්තයක් බොහොම අමාරුවේ පිළිසකර කරලා පාරේ අරගෙන යන්නේ යම්සේද. ඒ වගේ තමයි කියන ආනන්ද දැන් මේ තථාගතයන් වහන්සේගේ ශරීරේ පරිහරණය කරගෙන මේ පාරේ අරගෙන යන්න තියෙන්නේ. එතකොට අපිට පේනවා බුදුරජාණන් වහන්සේත් වයසට ගියා. අගසහු දෙනමත් වයසට ගියා. අසූ මහ ශ්‍රාවකයන් වහන්සේලාත් වයසට ගියා. මහරහතන් වහන්සේලාත් වයසට ගියා. රජෙක් උනා සිටුවරෙක් උනා සක්විති රජ කෙනෙක් උනා වයසට යාම සිද්ධ. ඒක නවත්තන්න පුළුවන් කෙනෙක්. මේ ලෝකෙ දෙවියන් අතරවත් බ්‍රහ්මයන් අතරවත් මාරයටවත්. දැන් දෙවියනුත් වයසට යනවනේ. බුදුරජාණන් වහන්සේ මේ දෙවියන්ගේ ජරාවට පත්වීම ගැන දේශනා කරනවා. ඒක තියෙන පුබ්බ නිමිත්ත කියන සූත්‍රේ. පුබ්බ නිමිත්ත සූත්‍රේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි දෙවියන්ගේ ජරාවට පත්වීම. දැන් දෙවියන් දිව්‍ය ලෝකෙ පහළ වුණාට පස්සේ සදාකාලික මේ සැපයෙන් ඉන්න දෙවිවරු කොහෙවත් නැහැ. එහෙම සදාකාලික දෙවිවරු කොහෙවත් දේශනාවල නැහැ. දෙවියන්ට දිවි ආවිස අවසන් වෙන කාලයක් එනවා. දෙවියන්ගේ ආවිස අවසන් වෙගෙන යනකොට දෙවියන්ගේ ජරාවට පත්වීම වයසට යෑම කියන්නේ දෙවියන්ගේ ශරීර දුර්වර්ණ වෙලා යනවා. අර ලස්සනට තිබිච්ච රත්තරම් පාටට බැබලෙන දිව්‍ය රශ්මි විහිදිච්ච ශරීර දැන් එන්නේ දුර්වර්ණ වෙලා යනවා. දෙවියන් පැලඳගෙන ඉන්න දිව්‍ය මල් මාලා පරවෙන්න පටන් ගන්නවා. දෙවියන්ගේ දිව්‍ය සලු පිළි කිලුටු වෙලා යනවා. හිතන හිතන විදිහට ශරීරවලට පහළ වෙච්ච ලස්සන ලස්සන සලුපිලි දැන් ඒව කිලුටු වෙලා යනවා. දෙවියන්ගේ දිව්‍ය ශරීරවලින් දහඩිය වැගිරෙන්න පටන් ගන්නවා. එතකොට මේ ලකුණු පහළ වෙනවා විතරක් දිව්‍ය විමානවල සිත්තල දැන් එපා වෙනවා. අර දිව්‍ය රත, දිව්‍ය විමාන, නන්දන උයනට යන ඒවා සතුටු වෙනවා. දැන් ඒවා එපා වෙලා කලකිරිලා. දැන් සමහර වෙන වයසට ගියානේ දැන් වැඩක් නැහැ. මොනවා කරත් ඉතින් ඔච්චර තමයි. ඕවා එපා වෙලා. අන්න ඒ මට්ටමට දෙවියන්ටත් දිව්‍ය විමාන, දිව්‍ය රත, දිව්‍ය අර නන්දන උයන විනෝද වෙච්ච තැන්, දිව්‍ය උයන් මේවා ගැන හිත අලවන් නැතුව යනවා කියනවා. දෙවියන්ගේ ශරීර දුර්වර්ණ මේ ලකුණු පහළ වෙනකොටම අනිත් දෙවිවරු දැනගන්නවා දැන් නම් මෙයාගේ ආවිෂ අවසන් වෙලා චුත වෙන්නයි යන්නේ. එතකොට දෙවිවරු මොකද කරන්නේ? ඔහුව වට කරගෙන අන්න කල්යාණ මිත්‍රයාගේ ස්වභාවය. අනිත් දෙවිවරු ඔහුව වට කරගෙන ඔහුට උපදෙස් දෙනවා. ඉතෝ බොහෝ සුගතින් ගච්ඡ. පින්වත ඔබ දැන් සුගතිය හිත පිහිටවා ගන්න. ඔබ සුගතියට යන්න. එතන සුගතිය කියලා කියන්නේ මනුස්ස ලෝකෙ. දැන් ඔබට හිතෙන්න පුළුවන් දෙවියනුත් එහෙනම් මනුස්ස ලෝකෙ තමයි හොඳයි කියලා මනුස්ස ලෝකෙට එවන්නේ කියලා. පින්වතුනි ඒකට හේතුව දිව්‍ය ලෝකෙ දැන් සැප විඳලා විඳලා දිව්‍ය ආවිෂ ඉවරයි. දිව්‍ය ලෝකෙ දැන් තව කල් ඔයා තවත් තවත් දිව්‍ය ලෝකෙම ඉන්න කියලා වැඩක් නැහැ. දැන් දිව්‍ය ලෝකේ සැප විඳලා දිව්‍ය කාලේ අවසන් වෙලා දැන් චුත වෙන්න ළඟයි. ඊළඟට දිව්‍ය ලෝකෙත් නැත්නම් ඊළඟට වැටෙන්න තියෙන තැන තමයි කො මනුස්ස ලෝකේ. ඊටත් පහළ තියෙන්නේ නිරය, තිරිසන් ලෝකේ, ප්‍රේත ලෝකේ, අසුර අපාය. එහෙමනම් සතර අපායකට වැටුනොත් සම්පූර්ණයෙන්ම මුළු ජීවිතේම විනාශ වෙලා යනවා. ආයි අපායෙන් අපායට වැටිලා ආයිතින් සුගතියකට එනවා කියන්නේ කන කැස් බෑවුවේ සිදුරෙන් අහස දකිනා වගේ. එතකොට දිව්‍ය ලෝකේ ආවිස අවසන් වෙනකොට යන්තම් හරි බේරෙන්න තැනක් තියෙනවා නම් ඒ මනුස්ස ලෝක විතරයි. යන්තම් හරි ගිහිල්ලා කුසලයක් වඩාගෙන පිනක් කරගෙන ආයෙමත් බේරිලා සුගතියකට යආගන්න, ආයෙමත් දිව්‍ය බමුණන් අතරට හරි යන්න පුළුවන්, පින් කරගන්න පුළුවන් එකම තැන මනුස්ස ලෝක. ඒ නිසා අනිත් දෙවිවරු කියනවා ඉතෝ බොහෝ සුගතින් ගච්ඡ. දැන් ඔබ මනුස්ස ලෝකේ හිත පිහිටවන්න, ඔබ සුගතියට යන්න ගිහිල්ලා සුලද්ද ලාභන් ලැබ, ඔබ සුගතියට ගිහිලා උතුම් ලාභේ ලබන්න. සුලද්ද ලාභන් ලැබිත්වා සුප්පතිට්ඨිතෝ භවති. ඒ උතුම් ලාභේ ලබාගෙන ඒක තුල ඔබ ස්ථාවර වෙන්න කියලා. එතන ස්ථාවර වෙනවා කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි දෙවියන් උතුම් ලාභයේ හැටියට හැඳින්වුවේ තිසරණේ කියලා. මනුස්ස ලෝකයට ගිහිල්ලා උතුම් ලාභේ ලබන්න කියන්නේ තිසරණේ පිහිටන්. ඒ තිසරණේ පිහිටන විතරක් නෙමෙයි ඒ උතුම්

0: ලාභය තුළ ස්ථාවර වෙන්න කියන. තිසරණය තුළ ස්ථාවර වෙනවා කියන්නේ සෝතාපන්න වෙන්න කියන්න. මොකද ආයිමත් ඔබ සෝතාපන්න නොවුනොත් ඔබ සතරාපාය වැටෙන ස්වභාවයෙන් නං ආයි මනුස්ස ලෝකයට ගිහිල්ලා බුද්ධ ශාසනයක් තියෙන කාලෙක ආයි දෙවියන් අතරට එනවනං අපායෙන් මිදිලා එන්න කියන. දැන් අපි හිතමු සෝතාපන්න වෙච්ච කෙනෙක් දිව්‍ය ලෝකෙ වැටුණා කියලා. එයා ආයිමත් අපාය පැත්තට කවමදාවත් යන්නේ නැහැ. සුවාන් වෙච්ච කෙනා උපරිම ආත්ම හතක් ඇතුළත සුගතියෙම ඉපදිලා ඉතිරි මාර්ගඵලත් අවබෝධ කරගෙන පිරිනිවන් පානවා. තමන්ගේ සංසාර ගමන අවසන් කරනවා. ඒ නිසා තමයි දෙවිවරු කියන්නේ ඔබ දැන් දිව්‍ය ලෝකේ ඉන්න කාලෙවත් මාර්ගඵලලාභී දෙවිවරු ඉන්නවා. සුධර්මා දිව්‍ය සභාවට දෙවියන් එකතු වෙලා ධර්ම සාකච්ඡා කරනවා, පින් කරනවා, ගුණධර්ම වඩනවා. හැබැයි ඒ දිව්‍ය ලෝකෙදී ඔබ අප්‍රමාදීව කටයුතු කළා නැහැ. ඔබ ධර්මයේ වඩා ගන්න උත්සාහ කළා නැහැ. ඔබ දිව්‍ය සැප සම්පත් වලට මුසපත් වෙලා සතුටින් ඉඳලා ප්‍රමාදයට පත් වෙලා දැන් ඔබ දෙව්ලොවින් චුත වෙලා පහළට වැටෙන්න යන්නේ. ඔබ සතර අපායට නම් යන්න එපා. ඔබ මනුස්ස ලෝකෙ ඉක්මනට හිත පිහිටවා ගන්න. ගිහිල්ලා උතුම් ලාභය ලබන්න. ඒ ලාභය තුල ස්ථාවර වෙලා තවත් පින් කරගෙන කුසල් වඩාගෙන දෙවියන් අතරටම එන්න කියලා චුත වෙන්න ආසන්න වෙනකොට දෙවිවරු ඔහු වට කරගෙන ඔහුට කරුණාවෙන් උපදෙස් දෙනවා කියන්නේ. එතකොට අපිට පේනවා ඒ වගේ ජරාවට පත් වෙනකොට වයසට යනකොට මොකද්ද මේ ජරාවට පත් වෙන්නේ? බුදුරජාණන් වහන්සේ පෙන්නනවා කේස් ටික පැහෙනවා. දත් ටික එකින් එක වැටිලා යනවා. සමහර එක දතක් වැටෙනකොට දතක් දා ගන්නවා. තව දතක් දෙකක් වැටෙනකොට ඒකත් යන්තම් දා ගන්නවා. අන්තිමට දත් ටික ඔක්කොම වැටුණාට පස්සේ ඊළඟට මුළු දත් 61ම දාන්න වෙනවා. එතකොට මේ වගේ එකෙන් දෙකෙන් නවත්ත ගන්න බෑ. මේ තියෙන ඔක්කොම ගැලවිලා යනවා. දත් ටික ගැලවෙනවා, හැම රැලි වැටෙනවා, සමාහලාවට දිරා ගිය ලී කෑලි වගේ, ඇඟිලි හරියට දිරාපු මුල් කෑලි වගේ කියලා. මේ වගේ මුළු ඇඟම රැලි වැටිලා සමහරු කුදු ගැහෙනවා. වයසට යන්න කුදු වෙනවා. අර කලින් තිබිච්ච ශරීරයේ ලස්සන නැතුව ගිහිල්ලා සම්පූර්ණ ඊළඟට අඩියක් දෙකක් යාගන්න බෑ. කකුල් දෙකෙන් යාගන්න බැරි වෙනකොට එක කිහිලි කරුවකට යන්න වෙනවා. එක රෝධ පුටුවකට යන්න වෙන. සමාහලාවට එහෙමත් බැරි වෙනකොට උස්සගෙන යනවා. එතකොට මේ වගේ මේ ශරීරේ ජරාවටපත් වෙනවා. කිස් වැටෙනවා, හැම රැලි වැටෙනවා, දත් ටික වැටෙනවා. මේ විදියට ජරාවටපත් වෙලා එක්තැන් වෙලා එකතැන මලමුත්‍ර කරගෙන දුක් විඳින කොච්චර ඉන්නවද? කෙනෙක් හිතන්න පුළුවන් අනේ මට නම් එහෙම වෙන්න එපා. අපෝ මට නම් මේ වගේ දුක් විඳින්න ඕනේ නැහැ. හැබැයි අපි කැමති වුණා කියලා අපිට ඒක ලබන්න බෑ කියනවා. නාරද මහරහතන් වහන්සේ දේශනා කරන රජතුමනි, මේ ලෝකෙ දෙවියෙක් වේවා, බ්‍රාහ්මණෙක් වේවා, ශ්‍රමණක් බ්‍රාහ්මණෙක් වේවා, මාරයටවත් මේ වයසට යෑම නවත්තන්න පුළුවන් කමක් නැහැ. ඒ කාන්තෙන් ඉපදුනා නම් ජරාවට පත් වෙනවාමයි කියුවා. ඊළඟට කියනවා රජතුමනි, ව්‍යාධි ධම්මා සත්තා, මේ සත්වයෝ වයසට යනකොට අනේ ලෙඩ වෙනකොට නොයෙක් ලෙඩ රෝග වලට පත් වෙනකොට අනේ මාව නම් ලෙඩ වෙන්න එපා කියලා නවත්තන්න පුළුවන් කෙනෙක් මේ දෙවියන් බමුන් මරුන් සහිත ලෝක කවුරුත් නැහැ කෙනෙක්. වයසට යන එක නවත්තන්න බෑ වගේමයි ඉපදුනා නම් ලෙඩ වෙනවා. දැන් බලන්න ඔබ, අපි මේ දරාගෙන ඉන්නේ සතර මහා ධාතුන්ගෙන් හටගත්ත කුණු වෙන ශරීරයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ශරීරේ ලෙඩ රෝග වලට ගුහාවක් කියනවා. ලෙඩක් හැදිච්ච නැති කෙනෙක් ලෝකේ හොයන්න පුළුවන්ද? මේ ශරීරේ ලෙඩ රෝග වලට ගුහාවක්. සමාහලාවට ගෙදර එක්කෙනෙකුට යම් උණක් හෙම්බිරිසාවක් ආවහම මුළු ගෙදරම පැතිරිලා යනවා. අනිත් අයගේ සියලු ශරීර ගුහාවක්. එක්කෙනෙකුට හැදිච්ච ගමන් සියල්ලන්ට පැතිරෙන. එදගොන මේ වගේ නොයේක් ලෙඩ සමාහලාවට පිළිකා කියයි. නොයේක් අසනීප හොඳ කරන්න බැරි ලෙඩ කොච්චර තියෙනවද? එතකොට හැබැයි සමහරු ජීවත් වෙලා ඉන්නකොට අර ශරීරයට ටිකක් නිරෝගී සම්පත්තිය ඇති වුණාට පස්සේ ආරෝග්‍ය මදේ කියලා එකක් සමහරුන්ට මතුවෙනවා. එයාට ලෙඩ හැදුනට අපිට නම් එහෙම වෙන්නේ නැහැ. අපි එච්චර පව්කාරයෝ නෙමෙයි. අන්න එහෙම හිතන කොටසක් ඉන්නවා. අනේ පව් කියලා නිකන් අනුන් දිහා බලලා තමන් ගැන හිතනවා. ඒ අතින් අපි බේරිලා අපි නම් එහෙම පව්කාරයෝ නෙමෙයි කියලා හිතන කොටසක් ඉන්නවා. හැබැයි තමන් දරාගෙන ඉන්නේ ඒ වගේම කුණු ශරීරයක් කියන එක නිතර හිතන්. අන්න එහෙම හිතන්න බැරි වෙච්ච කෙනාට වෙන්නේ තමන්ට ලෙඩක් දුකක් හැදුනට පස්සේ දරාගන්න බැරි වෙනවා. හැයි මට මෙහෙම වුනේ? සමහරු ජීවිතේම ඒ ලෙඩේ නිසාම අඬලා වැළපිලා වැහැරිලා දෙන බේතවත් ඇඟට අල්ලන්න නැති වෙන විදිහට සම්පූර්ණයෙන්ම තමන් දුර්වල වෙලා තමන් ලෙඩේට වඩා කලින් තමන් විනාශ වෙලා යනවා. ඒකට හේතුව කායිකව ඇතිවන රෝගය මානසිකව දරාගන්න තරම් හිත ශක්තිමත් නැතිවීම. එදා නාරද මහරහතන් වහන්සේ මුණ්ඩ රජුරවන්ට පෙන්වනවා, රජතුමනි, මේ ලෝකේ කිසිම ශ්‍රමණේකුටවත්, බ්‍රාහ්මණේකුටවත්, දෙවියෙකුටවත්, මාරේකුටවත් ලෙඩවීම නවත්තන්න පුළුවන් කෙනෙක් ලෝකේ කොහෙවත් නැහැ කියනවා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේටත් ලෙඩ හැදුනානේ. උන්වහන්සේට අසනීප තිබුණා. උන්වහන්සේ 80 වෙනි වස් කාලේ, අන්තිම වස් කාලේ ගත කරේ බේලුව ගමේ මාරාන්තික බඩේ අමාරුවක් වැළඳුණා කියේ. එතකොට මේ පුංචි බඩේ අමාරුවක් නෙමේ, මාරාන්තික බඩේ අමාරු. උන්වහන්සේ විමසනවා, සංඝයාට දැනුම් නොදී පිරිනිවන් පාන එක සුදුසු නැහැ. අපි හිතන්නේ සමාහල්ලාවට මැරෙන්නම අමාරුණා කියලා කියන්නේ. ඒත් එතකොටනේ හිතන්නේ, අනේ මං දැන් මැරුණොත් මොකක් වෙයිද කියලා සමහරු කෙලෙස් සහිත කෙනා හිතනවා. බුදුරජාණන් වහන්සේට මේ මාරාන්තික බඩේ අමාරුවක් වැළඳෙනකොට උන්වහන්සේ බැලුවේ, සංඝයාට දැනුම් නොදී පිරිනිවන් පාන එක සුදුසු නැහැ. අතීත බුදුවරු පිරිනිවන් පෑවේ කොහොමද කියලා උන්වහන්සේ වේදනාව තුලම විමසලා බැලුවා. බුදුවරු අතීත බුදුවරු පිරිනිවන් පාලා තියෙන කොහොමද? සංඝයාට දැනුම් දීලා බුදුවරු පිරිනිවන් පාන ක්‍රමයක් තියෙනවා. එහෙමනම් මා දැන් ඡන්ද චිත්ත විරිය වීමංසා කියන ඍදිපාද බලයෙන් මේ රෝගේ යටපත් කළ යුතුයි කියලා අන්න බුදු කෙනෙකුට තියෙනවා රෝග යටපත් කරන්න පුළුවන් විශේෂ හැකියාව. බුදුරජාණන් වහන්සේ ඒ තුල පිහිටලා ඡන්ද චිත්ත විරිය වීමංසා කියන ඍදිපාද බලෙන් අදිෂ්ඨානයක් කරා. ඒ මොහොතේම ආයු සංස්කාර අදිෂ්ඨාන කරනවා, සමගම රෝගේ බලාගෙන ඉන්නදී මොහොතේම සුවපත් වෙලා අසනීපෙන් නැගී හිටියා. ඒක බුදු කෙනෙක්ගේ විශේෂ හැකියාවක්. හැබැයි බුදුරජාණන් වහන්සේට එහෙම හැකියාවක් තිබුණා කියලා උන්වහන්සේ හැම වෙලාවෙම ඒ ඍදිපාද බලෙන් රෝග යටපත් කරන්න උන්වහන්සේ උත්සාහ කරේ නැහැ. බුදුරජාණන් වහන්සේ ලෝකයාට පේන්න සැලැස්සුවා බුදු කෙනෙක් වුණත්, දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින් යුක්ත සිරුරක් තිබුණත් උන්වහන්සේ දරාගෙන ඉන්නේ ලෙඩ වෙන ශරීරයක්, වයසට යන ශරීරයක්. දැන් බලන්න පිරිනිවන් පාන්න යන ගමනේ උන්වහන්සේට තිබුණ අහසින්ම වඩින්න කුසිනාරාවට බුදුරජාණන් වහන්සේට සංඝ පිරිස පිරිවර අහසින් වඩින්න පුළුවන්. අපි දන්නවා බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩියා. උන්වහන්සේ බුද්ධත්වයෙන් 9 වෙනි මාසේ මහියංගණයට වැඩි අහසින්. ඊළඟට 5 වෙනි අවුරුද්දේ නාගදීපයට වඩින්නේ අහසින්. ඊළඟට කැලණියට වඩින්නේ 500ක් රහතුන් පිරිවරාගෙන. මණියක්කික නාගරජුරුවන්ගේ ආරාධනය මත කැලණියට වැඩම කළා. ඒ වැඩම කරපු ගමනේ උන්වහන්සේ අනෙකු සොළොස් මස්ථාන සිරිපාදේ කඳුමුඳුනේ වැඩම කළා. සිරිපා සටහන පිහිටෙව්ව දිවා ගුහාවේ දිවා විහරණයෙන් වැඩ හිටියා. ඊළඟට මුතියංගන චෛත්‍ය බිහි වෙච්ච භූමිය, අපේ කිරිවෙහෙර පුණ්‍ය භූමිය මත තිස්ස මහාරාම, ඊළඟට අනුරාධපුර පුණ්‍ය භූමිය, බොහෝ ස්ථාන ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ පිහිටපු තැන, ස්වර්ණමාලි චෛත්‍ය රාජානන් වහන්සේ ඉදි වෙලා තියෙන තැන, තෝපාරාම චෛත්‍ය, ජේතවනි, මිරිසවැටිය, මේ වගේ මේ පුණ්‍ය භූමි මත සමාපත්තියෙන් වැඩ හිටියා. මේ හැම තැනකටම උන්වහන්සේ 500ක් මහරහතුන් පිරිවරාගෙන අහසින් තමයි වැඩි. එතකොට බුදුරජාණන් වහන්සේට සංඝයා පිරිවරාගෙන අහසින් වඩින්න පුළුවන්. උන්වහන්සේට තිබුණා පිරිනිවන් පාන අහසින්ම කුසිනාරාවට වඩින්න. හැබැයි බුදුරජාණන් වහන්සේ මේ ශාරීරික ස්වභාවයේ ලෝකයට පේන්න සලස්සමින් උන්වහන්සේ කලන්තේ හැදි හැදි ආනන්ද පිපාසයි කලන්තේ පැන් ටිකක් හොයාගෙන ඉන්න කියන. ඒ මගදිගට උන්වහන්සේට ලේත් සමග බඩේලි යනවා. නමුත් උන්වහන්සේ නෙමෙයි ඉරදීපාද බලෙන් ඒක යටපත් කරන්න උත්සාහයක් ගත්තේ. ඒ ස්වභාවය ඒ විදිහටම ලෝකයට මේකයි කයේ ස්වභාවය කියලා පේන සලස්සන. කීප වතාවක් උන්වහන්සේට ලෝහිත පක්ඛන්දිකා කියන රෝගිය ලේත් සමග බඩේලි යාමකි. ලේත් එක්ක බඩේලි යනවා කියන්නේ ඉතින් බඩවැල්වල තුවාල අසනීපයක් තියෙනපෙ. එතකොට අපිට පේනවා බුදුරජාණන් වහන්සේට ලෙඩ වුණා. එහෙමනම් අපි හිතන්න ඕනේ අපිත් ඉපදුනා නම් අපිත් දරාගෙන ඉන්නේ කුණු ශරීරයක්. මගේ ශරීරේටත් මොනතරම් ලෙඩ රෝග හැදෙන්න පුළුවන් කුණු කයක්ද මං දරාගෙන ඉන්නේ කියලා හිතන්න. මේ දෙවියෙකුටවත් බ්‍රහ්මයෙකුටවත් මාරයෙකුටවත් කිසිම කෙනෙකුට ලෙඩ වෙන ශරීරෙ ලෙඩ නොවි පවත්වන්න පුළුවන් කෙනෙක් ලෝකේ නෑ කියන. ඊළඟට නාරද මහරහතන් වහන්සේ මුණ්ඩ රජුරවන්ට කියන, රජතුමනි, ඔය විතරක් නෙමෙයි, මරණ ධම්මාසත් මරණේ කරා යනකොට මේ සත්‍යෝ අනේ මම නම් මැරෙන්න එපා, මගේ ශරීරේ නම් මිය යන්න එපා, මට තව ජීවත් වෙන්න ඕන කියලා මරණයෙන් වළක්වලා ජීවත් වෙන්න පුළුවන් දෙවියෙකුත් නෑ කියන. බ්‍රහ්මයන්ටත් බෑ කියනවා මගේ සරි මට නම් බෑ බ්‍රහ්ම ලෝකෙින් චුත වෙන්න මට තව කල් ඉන්න ඕන කියලා තමන්ගේ ආවිස අවසන් වෙනකොට තමන්ට ඕන විදිහට ජීවිතේ පවත්වන්න පුළුවන් කෙනෙක් දෙවියන් අතරවත් බ්‍රහ්මයන් අතරවත් මාරයටවත් බෑ කියන. දැන් ඔබ දන්නවා කාම ලෝකේම අධිපති භාවයේ දරණ අය අතරින් මාරය අග්‍රයි කියලා. කාම ලෝකේම අධිපති. හැබැයි මේ මාරය කියන්නේ සදාකාලික හැමදාම ඉන්න මාරයෙක් නෙමෙයි. ඒ මාරයාගේ ආයුෂ අවසන් වෙලා ඔහු එතනින් චුත වෙනකොට තව කෙනෙක් මාරය කියන තනතුරට පත් වෙනවා. ඒක තනතුරක් හැටියට කාම ලෝකේ අධිපති භාවයේ කියන්නේ තනතුරක්. ශක්‍ර දෙවියොත් ඒ වගේ. දෙදෙව්ලොවට අධිපති ශක්‍ර දෙවියෝ. ඒ ශක්‍ර තනතුරෙන් පහ වෙලා චුත වෙනවා. ආයුෂ ඉවර වෙනකොට ශක්‍ර දෙවියනොත් චුත වෙනවා. එතකොට තව කෙනෙක් ශක්‍රය වෙලා පහළ වෙනවා. ඒ වගේ මේ ලෝකේ දෙවියෙකුටවත් ශ්‍රමණක් මොනතරම් ඊර්ධිමතෙකුටවත් දැන් අපි දන්නවනේ බක්කුල මහරහතන් වහන්සේ මේ බුද්ධ ශාසනයේ නිරෝගී භික්ෂූන් වහන්සේලා අතර අග්‍රම කෙනා. උන්වහන්සේට පුදුමාකාර නිරෝගී සම්පත්තියක් ලැබුණේ ඒ උන්වහන්සේ සසරේ දන් දීලා දන් දීලා දානමේ පින් කරා. ඒ විතරක් නෙමේ ඖෂධ දානියම් පූජා කරා, ගිලනුන්ට අප උපස්ථාන කරා, විපස්සී බුදුහාමුදුරු ඇතුළු ලක්ෂයක් සංඝයා විපුෂ්පක කියන රෝගයෙන් විෂ සහිත පුෂ්පයන්ගේ ගන්ධය ආග්‍රහණය කිරීම නිසා විපස්සී බුදුහාමුදුරුවෝ අගසව් දෙනමත් ඇරෙන්න අනෙක් සියලුම සංඝ පිරිස රෝගාතුර වෙලා ගිලන් වෙච්ච වෙලාවේ එදා හිමාල වනාන්තරයේ ඉෂිවරයෙක් හැටියට අෂ්ට සමාපatti ලාභීව පංච අභිඥා ඇතුව ජීවත් වෙච්ච එදා බක්කුල කියන කෙනා මේ මහ වනාන්තරයේ ඉෂිවරේ අහසින් ගිහිල්ලා බෙහෙත් වර්ග කොළ වර්ග ගෙඩි වර්ග හොයාගෙන ඇවිල්ලා බෙහෙත් සකස් කරලා අර ලක්ෂයක් තරම් සංඝයාට අප උපස්ථාන කරා. ඒ පින නිසා තමයි බක්කුල හාමුදුරන්ට නිරෝගී සම්පත්තිය උපෝපං ආත්මවල ලැබෙන්නේ. ඒ නිසා අපිට යම් මට්ටමින් හරි අපිට ලෙඩ නොවී ඉන්න බෑ. හැබැයි යම් මට්ටමින් හරි නිරෝගී ශරීරයක් පවත්ව ගන්න නම් ඖෂධ දන් දෙන්න, ගිලනුන්ට අප උපස්ථාන කරන්න, ලෙඩ දුක් හැදිච්ච අයට කරුණා මෛත්‍රියෙන් උදව් උපකාර කරන්න, ඒ තුල යම් කාලයක් හරි නිරෝගීව මේ කුණු ශරීරේ පවත්ව ගන්න ඒ පිණින් තමන් නිරෝගීව රැකෙනවා. හැබැයි බක්කුල මහරහතන් වහන්සේටත් පිරිනිවන් පාන්න වුණා. උන්වහන්සේ වැඩි කාලයක් වැඩ හිටියේ ඒක හරි. අවුරුදු 160ක් ජීවත් වුණා. හැබැයි උන්වහන්සේට සදාකාලික ඉන්න බැරි වුණානේ. උන්වහන්සේගේ ආයුෂ අවසන් වෙන දවසක් ආවා. උන්වහන්සේත් අවුරුදු 160ක් වැඩ හිඳලා එදා කාලේ හැටියට අවුරුදු 120ක් පරමාවිෂ තිබ්බ කාලේ අවුරුදු 160ක් වැඩ හිඳලා ඒත් උන්වහන්සේ පිරිනිවන් පෑවා. එතකොට අපිට පේනවා මොනතරම් පින්වන්ත කෙනෙකුට වුණත් මොනතරම් ඉරිදිමතෙකුට වුණත් තමන්ට තමන්ගේ ජීවිතේ මටනම් මරණයටපත් වෙන්න බෑ කියලා පවත්වන්න පුළුවන් කමක් නෑ කියන. එතකොට බලන්න මේ නාරද මහරහතන් වහන්සේ රජුරවන්ට පෙන රජතුමනි වයසට යෑම අනේ මා වයසට යන්න එපා කියලා නවත්ත ගන්න බෑ. ලෙඩ දුක් වලට ගොදුරු වීම අනේ මාවනම් ලෙඩ වෙන්න එපා කියලා නවත්තන්න පුළුවන් කෙනෙක් නෑ. මරණයේ ඉදිරියේ කිසිම දෙවියෙකුටවත් බ්‍රහ්මයෙකුටවත් මාරයෙකුටවත් මරණයටපත් නොවි මටනම් මැරෙන්න බෑ කියලා නවත්ත ගන්න පුළුවන් කෙනෙක් නෑ. ඊළඟට කියන රජතුමනි ඔය විතරක් නෙමෙයි ෂේ ධම්මා මේ ලෝකේ ෂේ වෙන දේවල් කියනවා. ඒ ෂේ වෙලා යන දේවල් ෂේ වෙන්න එපා කියලා. අපි කියනවා ටික ටික ගෙවල් දොරවල් වුණා ගහ කොළ වුණා හැම දෙයක්ම මේ ලෝකේ නැසී වෙනසී යනවා. මේවා ටික ටික අනිත්‍ය වෙවි අනිත්‍ය වෙවි ෂේ වෙවි යන. ඒ ෂේ ධම්මා ෂේ වෙන දේවල් ෂේ වෙන්න එපා කියලා. ඒ ෂේ වෙන දේවල් ෂේ වෙන්න එපා කියලා අපිට උන විදිහට නවත්ත ගන්න බෑ කි. දැන් ඔබ බලන්න මේ ලෝකේ හැම දෙයක් ඔබ ආස කරන වාහනයක් ගන්න හැමදාම තියෙන ඒවා දිරනවා. ඒවා දිරලා යනවා, පරණ වෙනවා, කාලයක් යනකොට කැඩිලා යනවා. ඔබ මොන විදිහට ආසාවෙන් ගියේ ඇතුළෙම තියාගෙන හිටියා කියලා හිතන්න. මං නම් බොහොම ආසාවෙන් පරිස්සම් කරගෙන ඉන්නේ කියලා ඔබ මේක උදේ හවහා පිහිනවා. මොන විදිහට ඔබ ඔකට වැඳගෙන හඳුන් කූරු අල්ලගෙන හිටියත් ඒක දිරනවා. දිරා යන දේවල් දිරලා යනවා. ඊළඟට ගහකොළ ගැන හිතන්. ඒ ගහකොළත් එන්නේ එන්නේ දිරාගෙන දිරා කොච්චර ඔබ ආසාවෙන් තියාගෙන හිටියත් ඒවා දිරනවා. අතු කඩාගෙන වැටෙනවා, ගස් කඩාගෙන වැටෙනවා. ගෙවල් දොරවල් උනත් එහෙමයි. පරණ වෙන්න ඔබට නොදැනීම මේ ගෙවල් දොරවල් පරණ වෙනවා. ගඩොලක උනත් කාලයක් තියෙනවා. කාලයක් යනකොට ඒවා බොල් වෙනවා. ඒ බිත්ති කඩාගෙන වැටෙනවා. ලී දිරනවා, වහලවල් දිරලා යනවා. සමහරලාට වහල පිටින්ම ගේ කඩාගෙන වැටෙන හුලඟක් ආපු ගම අපි හිතනවා මේව කල්ප කාලාන්තරයක් තියාගන්න හිතාගෙන මිනිස්සු හදන. මොන විදිහට හැදුවත් යකඩෙන් හැදුවත් යකඩ කියන්නේ දිරන දෙයක්. ඔබ මොන විදිහට මේවා සකස් කරත් ඒවා පරණ වෙන්න පරණ වෙන්න කාලයත් එක්ක ටික ටික ටික ටික ෂේ වෙලා අනිත්‍ය වී අනිත්‍ය වී අනිත්‍ය වී විනාශ වී යන දෙයක් තියෙන. ඔබ මේ ලෝකේ හැම දෙයකටම මේ විනාශ වෙන ස්වභාවය ගල්පලා බලන්න. මාලිගාවක් වේවා, යාන වාහන වේවා, හැම කෙනෙක්ම සතෙක් වේවා, ඔබ ආශා කරන කවුරු වුණත් ගොඩනැගිලි, ගෙවල් දොරවල්, යාන වාහන, ගහකොළ, වතු පිටි මේ අපි දකින ස්වභාව ධර්මයේ හැම දෙයක්ම ෂේ වෙන ස්වභාවයෙන් යුක්තයි. වෙනස් වෙවි, විනාශ වෙවි, අනිත්‍ය වෙවි යන ස්වභාවයෙන් යුක්තයි. මේවා මෙහෙම වෙන්න එපා කියලා දෙවියෙකුටවත්, බ්‍රහ්මයෙකුටවත්, මාරයෙකුටවත් කිසිම කෙනෙකුට ඒ ෂේ වෙවි යන දේවල් ෂේ වෙන්න එපා කියලා නවත්තන්න පුළුවන් කමක් නැහැ කියලා. ඊළඟට පස්වෙනි කාරණේ කියනවා රජතුමනි, ඒ වගේම තමයි නස්සන ධම්මා, නැසී වෙනසී යන දේවල්, අනේ මගේ දේවල් නැසී වෙනසී යන්න එපා කියලා කාටවත් ඒව නවත්තන්න පුළුවන් කමක් නැහැ කියන. දැන් බලන්න මේ අපි ගොඩනගන හැම දෙෙම බුදුරජාණන් වහන්සේ පෙන සමහර දේවල් ගින්නට සාධාරණ. ගින්නෙන් සියල්ල නැසී වෙනසී යන්න පුළුවන්. කාලයක් එනවා කියනවා සත්ත සූර්යෝද්ගමන සූත්‍රයේ පෙන්නනවා මේ පෘථුවියේ උෂ්ණත්වය සූර්යාවන්ගේ ආලෝකෙ එන්න එන්න වැඩි වීම තුල තවත් සූර්යාවගේ ආලෝකෙ වැටෙනවා කියලා. එතකොට මේ ඇලදොල ගංගා ඔක්කොම හිඳිලා යන කාලයක් එනවා කියලා. එහෙම ගිහිල්ලා තවත් කාලයක් යනකොට තුන්වෙනි සූර්යාවන්ගේ ආලෝකෙ ඇති වෙනකොට ලෝකෙ විශාල විල් හැටියට තියෙන පංචමහා විල් හිඳිලා යනවා කියලා. ඊළඟට හතරවෙනි සූර්යාගේ ආලෝකෙ වැටෙනකොට මහා සාගර ජලයත් හිඳිලා හිඳිලා ගිහිල්ලා ඇඟිල්ලක් පොවන්න තරම්වත් මුහුදේ වතුර නැතුව සියල්ල හිඳිලා යනවා කියලා. ඊළඟ සූර්යාගේ ආලෝකෙ වැටෙනකොට පෘථුවිය ගිනිගෙන දුම් දාන්න පටන් ගන්නවා කියන සම්පූර්ණයෙන්ම දුමාරයකින් පෘථුවිය දුම් දාන මට්ටමටපත් වෙනවා. තවත් සූර්යාගේ ආලෝකෙ වැටෙනකොට පෘථුවිය පුපුරලා අලු දූවිලි වගේ විසිරිලා යනවා කියලා. එතකොට අපි මේ මහා පොළොට කෙනෙක් හිතන්න පුළුවන් මේ පොළව නම් මේ පෘථුවිය නම් එහෙම වෙන්නේ නැහැ. හැබැයි බුදුරජාණන් වහන්සේ පෙන්නා මහණෙනි මේ පෘථුවිය පවා, මේ සතර මහා සාගරයේ පවා, මේ සා විශාල මහා සාගරයේ පවා හිඳිලා ගිහිල්ලා ඇඟිල්ලක් පොවන්න තරම්වත් ජලය නැති කාලයක් එනවා. මේ මහා පොළව මොනතරම් විශාල මහා පෘථුවියක් වුණත් අලු දූවිලි වගේ විසිරිලා ගිනිගෙන විනාශ වෙන දවසක් එනවා කියලා. එතකොට අපිට පේනවා මේ සතර මහා ධාතු පවා මේ බාහිර ලෝකේ තියෙන සියලුම දේවල් විනාශ වෙලා යන දවසක් එනවා. එහෙමනම් මේ අපි ආශා කරන අපේ ශරීර, අපේ ගෙවල් දොරවල්, අපි ගස් කොළන්, ගොඩනැගිලි මේවා මම මගේ කියලා අපිට ඕන විදිහට කොහේ පවත්වන්නද? ඒ නිසා නැසෙන දේවල් නැසී වෙනසී යනවා. රජතුමනි, මෙන්න මේ ධර්මතාවයේ ලෝකේ දෙවියෙකුටවත්, බ්‍රහ්මයෙකුටවත්, මාරයෙකුටවත්, ශ්‍රමණක් බ්‍රාහ්මණයෙකුටවත් මේ කරුණු පහනම් මෙසේ නොවේවා කියලා ලබන්න පුළුවන්කමක් නැහැ කියනවා. එහෙම කියන නාරද මහරහතන් වහන්සේ රජතුමාට කියනවා, රජතුමනි අශෘතවත් පුතජ්ජනය. අන්න එතන ඔබ තේරුම් ගන්න අශෘතවත් පුතජ්ජනය කියන්නේ ධර්මය අහපු නැති කෙනා. එතන අශෘතවත් පුතජ්ජනය ගැන බුදුරජාණන් වහන්සේ අර්ථකථනයක් දෙනවා මේ විදිහට. අරියාණං අදස්සාවි, ආර්යයන් වහන්සේලා ධර්මයෙන් දැකලා නැහැ, ඇස් දෙකින් නෙමෙයි ධර්මයෙන් දැකලා. අරිය ධම්මස්ස අකෝවිදෝ, ආර්යයන් වහන්සේලාගේ ධර්මයට දක්ෂ නැහැ. අරිය ධම්මේ අවිනීතෝ, උන්වහන්සේලාගේ ධර්මයේ තුල හික්මෙන්නේ නැහැ. සත්පුරුෂාණං අදස්සාවි, සත්පුරුෂයන් වහන්සේලා ධර්මයේ තුලින් අඳුනන්නේ නැහැ, දැකලා නැහැ. සත්පුරුෂ ධම්මස්ස අකෝවිදෝ, ඒ සත්පුරුෂයන් වහන්සේලාගේ ධර්මයට දක්ෂ නැහැ. දස් සත්පුරුෂ ධම්මේ අවිනීතෝ, ඒ සත්පුරුෂයන් වහන්සේලාගේ ධර්මයේ තුල හික්මෙන්නේ නැති, ධර්මය අහපු නැති, තෙරුවන් සරණ ගියේ නැති අන්ධබාල පුතජ්ජනයෝ ඉන්නවා. ඒ අයට තමයි කියන්නේ අශෘතවා පුතුජ්ජනෝ. ඒ අශෘතවා පුතජ්ජනයා ජරා ධර්මයේ ඉදිරියේ, වයසට යාම ඉදිරියේ අඬනවා, වැළපෙනවා, දුක්ඛිනවා. අයියෝ ඇයි මගේ කෙස් ටික පැහිලා ගියේ, බලන්න දැන් මගේ හැටි. සමහරු ඉන්නවා හම්බෙන හම්බෙන හැමෝටම බලන්න මගේ මේ කොණ්ඩේ යනවා, බලන්න මගේ මේ දත් ටික ගැලවුණා, අයියෝ බලන්න මට මේ වෙච්ච දේ. ඒවා කිය කියා දුක්ඛිනවා, අඬනවා, වැළපෙනවා, ඇයි මට මෙහෙම වුණේ, ඇයි මට මෙහෙම වුණේ, අයියෝ බලන්න මට මේ වෙච්ච දේ. ඉස්සර නම් මට අපි මෙහෙම නෙමෙයි, ඉස්සර අපිට හොඳට නැගිටගෙන යන්න පුළුවන් වුණා, බලන්න මේ වෙච්ච දේ කියලා. ඒක හිත හිත අඬනවා, වැළපෙනවා, දුක් වෙනවා. තමන්ගේ ජරාවට පත්වීම ගැන අඬනකොට වැළපෙනකොට ශෝක කරන සමානු කලන්ත හැදෙනවා කියන ඒ ගැන හිතලා පපුවේ අත් ගගහ අඬනවා කියන ලයෙහි අත් ගගහ අඬන පපුවට ගහ ගන්නවා වයසට යාම ඉදිරි හැබැයි එතකොට ඒකෙන් සතුටු වෙන කොටසකුත් ඉන්නවා කියන කෙනෙක් අඬනකොට වැළපෙනකොට දුක් වෙනකොට ශෝක කරනකොට අන්න අරූට හොඳ වැඩේ කියලා සතුටු වෙන්නේ කවුද තමන්ගේ තරහකාරයන්ට සතුටක් කියනවා එතකොට හතුරුනම් ඒකෙන් සතුටක් ලබනවා හැබැයි තමන්ගේ මිත්‍රයෝ දුක් වෙනවලු අනේ බලන්න අසවලාට කොච්චර කීවත් කොච්චර දුකින්ද යා දැන් ඉන්නේ කියලා මිත්‍රයෝ දුක් වෙනවා හතුරු සතුටු වෙනවා කියන ඒ නිසා ජරාවට පත්වීම ඉදිරියේ අඬලා වැළපිලා කලන්ත වුණා කියලා ඇඬුවා වැළපුණා කියලා මගේ ශරීරෙ මෙසේ වේවා මෙසේ නොවේවා කියලා රජතුමනි ලබන්න බෑ කියනවා හැබැයි අසෘතවත් පුතඥයාට ඒකෙන් තොරව ඔහුට හිත හදාගන්න ක්‍රමයක් ඔහු දන්නේ නැහැ කියලා. නමුත් රජතුමනි ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකය හිම නෙමෙයි කියලා. ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකය කියන්නේ ධර්මයේ දන්න කෙනා. එයා බුදුරජාණන් වහන්සේව ධර්මයෙන් ගුණ වශයෙන් අඳුනගත්ත කෙනෙක්. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අහලා තියෙන කෙනෙක්. ඒ ධර්මයේ තුල හික්මෙන කෙනෙක්. එයා මොකද කරන්නේ? එයා ධර්මයට අනුව ගලපනවා. එයාට වයසට යෑම ගැන එයා හිතනවා. මේ කාටත් එකයි. මාත් වයසට යනවා. මගේ දෙමව්පියොත් වයසට ගියා. මගේ හිතවතු යාළු මිත්‍රෝ ඥාති මේ හැමෝටම තියෙන වයසට යන ශරීරය. බුදුරජාණන් වහන්සේත් වයසට ගියා. මහරහතන් වහන්සේලාත් වයසට ගියා. මේ ලෝකේ උපන්නා වූ හැම සත්‍යයම වයසට යනවා. දෙවියෙකුටවත්, බ්‍රහ්මීෙකුටවත්, මාරීෙකුටවත් වයසට යෑමෙන් තොරව මේ ශරීර පවත්වන්න බෑ කියලා ඒ ජරාවට පත්වෙන ධර්මතාවේ ධර්මයේ තුලින් මෙනෙහි කරලා අනිත් අය අඬනකොට එයා අඬන්නේ නැතුව හිත හදාගන්නවා. මේක තමයි ලෝක සත්‍යයේ ස්වභාවය කියලා. අනිත් අය වැළපෙනකොට, පපුවට ගහගන්නකොට, හඬනකොට, වැළපෙනකොට එතකොට ඔහු ධර්මයේ ස්වභාවය මෙනෙහි කරලා හිත හදාගෙන බොහොම සතුටින් අටලෝ දහම ඉදිරියේ අකම්පිත වෙනවා කියන. පුට්ටස්ස ලෝක ධම්මේහි මේ ලෝක ධර්මතාවේ ඉදිරියේ චිත්තං යස්ස නකම්පති එයාගේ හිත කම්පා වෙන්නේ නැත්නම් අශෝකං විරජං කේමං එයාට විරාජමානව ඉන්න පුළුවන් නම් මේ අටලෝ දාම ඉදිරියේ ඒ තම් මංගල මුත්තම අන්නේ මංගල කාරණේ ඇති කරගන්නවා ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා වයසට යාම ඉදිරියේ මනසින් කඩා වැටෙන්නේ නැහැ ඇයි මට මෙහෙම වුනේ කියලා හිතන්නේ මොහු දන්නවා මේක තමයි ලෝක ස්වභාවය දවසින් දවස අපි වයසට යනව නේද කියලා හැම වෙලාවෙම මේ ධර්මතාවයේ සිහි කරලා ඔහු හිත හදාගෙන අටලෝ දහම ඉදිරි අකම්පිතව ඉන්නකොට ඔහුගේ හතුරන්ට සතුටක් ඇති වෙන්නෙත් නෑ කියනවා. ඔහුගේ මිතුරන් දුක් වෙන්නෙත් නෑ කියනවා. තමන් කලාන්ත වෙන්නෙත් නෑ කියනවා. තමනුත් බොහොම සතුටෙන් ධර්මයේ සිහි කරගෙන ධර්මානුකූලව ශෝකේ නැමැති හුල ගලවා ගන්න අන්න ඔහුට තමයි කියන රජතුමනි පුළුවන් වෙන්නේ. එතකොට අසෘතවත් පුතඥයාට ශෝකේ නැමැති හුල පපුවටම ඇනගෙන තවත් ඒක ඇනගෙන දුක් වෙනවා මිසක් ශෝකේ නැමැති හුල අසෘතවත් පුතඥයාට ගලව ගන්න බෑ. මොකද ඔහු ලෝක ධර්මතාවය දන්නේ නැහැ. හැබැයි ලෝක ධර්මතාවය දන්න ධර්මයේ දන්න ධර්මයට අනුව හිතන ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා තමයි කියනවා ශෝකේ නැමැති හුල ගලවා ඉවත් කරගන්න. ඔහු බොහොම සතුටින් ඉන්නේ. ඔය විදිහට නාරද මහරහතන් වහන්සේ අර මුණ්ඩ කියන රජුරවන්ට පෙන්වන රජතුමනි වයසට යෑම විතරක් නෙමෙයි ලෙඩවීමත් ඔය වගේමයි මරණ ධර්මියත් ඔය වගේමයි නැසෙන දේවල් නැසීමත් ඔය වගේමයි ෂේවෙන දේවල් ෂේවීමත් ඔය වගේමයි මේ කරුණු කීපෙම ගලපලා පෙන්නනවා අසෘතවත් පුතඥයාට නම් මේ ලෙඩවීම ඉදිරියේ මරණය ඉදිරියේ ෂේවීම ඉදිරියේ නැසෙන දේවල් නැසීම ඉදිරියේ අසෘතවත් පුතඥයාට හිත හදාගන්න බෑ ඒකට හේතුව ඔහු ධර්මයේ දන්නේ නැහැ ඔහු තුනුරුවන් ගැන පැහැදීමක් නැහැ ඔහුට හිත හදාගන්න ධර්මයේ ඔහු අහලා නැහැ කල්යාණ මිත්‍ර ඇසුරක් නැහැ ඔහුට තියෙන එකම දේ අඬනවා වැළපෙනවා විලාප නගන ඔළුවට ගහ ගන්නවා පපුවට ගහ ගන්නවා ඒකෙන් සතුටු වෙන්නේ ඔහුගේ හතුරු විතරයි කියන ඔහුට ශෝකේ නැමැති හුල ගලවා ගන්න ඔහු දන්නේ නැහැ කියනවා රජතුමනි ඒ නිසා ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකෙක් වෙන්න ඔබ නිතර ධර්මය අහන්න ඔබ තෙරුවන් සරණ පිහිටන් ධර්මයේ තුලින් ඔබ ජීවිතේ දකින්න කියනවා ධර්මී ගලපලා බලන්න කියනවා ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා ලෙඩවීම ඉදිරියේ මරණය ඉදිරියේ ෂේවෙන දේවල් ෂේවීම ඉදිරියේ නැසෙන දේවල් නැසීම ඉදිරියේ ඔහු අටලෝ දහම ඉදිරියේ අකම්පිතව ලාභ අලාභ සැප දුක නින්දා ප්‍රශංසා මේ අටලෝ දහම ඉදිරියේම චිත්තං යස්සන කම්පති. ඔහු ආර්ය ශ්‍රාවකේ. ඔහු ශ්‍රුතවත් කෙනෙක්, ධර්මයේ දන්න කෙනෙක්. ඒ නිසා ඔහුගේ හිත චිත්තං යස්සන කම්පති. ඔහුගේ හිත කම්පාවට පත් වෙන්නේ. ඒ නිසා ඔහු අටලෝ දහම ඉදිරියේ අකම්පිත කෙනෙක් බවට පත් වෙනවා. එතකොට ඔහුගේ හතුරන්ට සතුටු වෙන දෙයක්වත් නැහැ. මිතුරු දුක් වෙන්නෙත් නැහැ. ඔහු කලාන්ත වෙන්නෙත් නැහැ. ඔහු ශෝකේ නැමැති හුල ගලවා ඉවත් කරන කෙනෙක් කියනවා. ඒ නිසා රජතුමනි, ශෝකේ නැමැති හුල දැන් මුණ්ඩ කියන රජුරවන්ට තමන්ගේ දේවියගේ වියෝව නිසා, තමන්ගේ බොහොම ප්‍රියමනාප තමන්ගේ බිසවගේ වියෝව නිසා ශෝකේ නැමැති හුල පපුවට ඇනගෙන ඒ දේවිය ගැන සිහි කර කර අඬා වැළපෙන කෙනෙක්. ඒ නිසා රජතුමනි, ඔබ ධර්මයේ හිතන් මේ ලෝක ධර්මතාවයේ සිහි කළා ශෝකේ නැමැති හුල ඔබම ඔබේ පපුවෙන් ගලවලා ඉවත් කරගන්න කියලා නාරද මහරහතන් වහන්සේ මේ දේශනාව කරපු වෙලාවේ, එදා මේ රජ්ජුරුව මේ බණ ටික අහලා බොහෝම පැහැදීමට පත් වෙලා මේ නාරද මහරහතන් වහන්සේගේ මේ දේශනාව තුළම හිත පහදවාගෙන ශෝකේ නැමැති හුල ගලවා ඉවත් කරා කියලා. ඒ විතරක් නෙමෙයි, තමන්ගේ අර අමාත්‍යවරයාට පැවරුවා අමාත්‍යවරිය දීවියගේ ශරීරේ, එහෙනම් ඔබ ආදාහනය කරන්න. මොකද කලින් ලෑස්ති වුණේ ඕකට නෙමෙයි, කලින් ලෑස්ති වුණේ තෙල් දෙනක බහා තියාගෙන හැමදාම බල බල අනේ මගේ දේවිය, අනේ මගේ දේවිය කියලා අර මැරිච්ච මලකුණ දිහා බල බලා දුක් වෙවි, හැමදාම අඬා අඬා ඉන්න තමයි හිතුවේ. දැන් බලන්න, ඔබ සමහර වෙලාවට මිනිස්සු දුක් වුණාම අඬනකොට මලගේක ගැන හිතන්නේ. මිනිස්සු අඬනවා, කෑ ගහනවා, මිනිය බදා ගන්නවා, වැළපෙනවා, දාලයන් දීපෝ කියනවා, මිනිය ගිනියන අයට බනිනවා. හැබැයි ඒ තුල ධර්මීය දන්න ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකේ හිටියෝ ඔහු විතරයි මේ දේ ගැන ධර්මානුකූලව කතා කරන්නේ. ඔබ නිකන් සාමාන්‍ය සරල දෙයක් හිතන්න, කෙනෙක් දුක් වෙනකොට දුකට පෝර දාන්න අයනේ වැඩි. අනේ ඇයි මෙහෙම වුණේ, අනේ බලන්න හොඳට හිටපු කෙනා නේද කියලා තවත් අවුස්සනවා. එහෙම අවුස්සලා ඒ කෙනාට මේකයි ලෝක ස්වභාවය, මේකයි අනිත්‍ය, මේකයි ධර්මතාවය. බුදුරජාණන් වහන්සේ දේශනා කරේ ওই ධර්මයේ නේද? අපි කාටවත් මැරෙන්නේ නැතුව ඉන්න පුළුවන්ද? එහෙම යථාර්ථය ධර්මයේ ගැන ධර්මයේ තුලින් කතා කරලා කෙනෙක්ව ධර්මයකට යොමු කරගන්න කතා හිතhari හදන විදිහට ධර්මයක් කතා වෙනවා නම් ඒ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකෙක් විතරයි. නමුත් අපිට සමාජය තුල වැඩිපුරම දකින්න ලැබෙන්නේ අශ්‍රුතවත් පුතඥයන්. ඒ අය හිතනවා ගිහිල්ලා තමනුත් අර ඇවිලෙන ගින්නට පිදුරු දානවා වගේ වැඩිපුර ඇනුවොත් අන්න හරි කියලා හිතනවා. දැන් සමහරු මලගෙවල් වල ගිහිල්ලත් බලන්නේ නිකන් අඬනවද කියලා. ගෙවල් වල ඇවිල්ලත් කියන්නේ ඒ ගෙදර මිනිස්සු නම් නිකන් ඇඬුවේ නෑ, නිකන් උන්ට ගානක් නෑ වගේ කියනවා. වැඩිපුර හූ තියනවා නම් තමයි අන්න වැඩිපුර ආදරේ කියලා හිතන්නේ සමහරු. ඒ ආදරේ නෙමෙයි, නොදැනුවත්කම, අවබෝධයක් නැතිකම. ජීවිතය ගැන අවබෝධයක් නැතිකම නිසා තමයි ඒ පුතඥකම, ඒ අන්ධබාල පුතඥකම. ඒ නිසා ඔබ යථාර්ථයේ තුලින් ධර්මයේ තුලින් ඔබ හිතන් මේ කාරණා පහ දෙවියෙකුටවත් බ්‍රහ්මයෙකුටවත් මාරයෙකුටවත් ලෝකෙ වෙනස් කරන්න බෑ කියනවා. හැමදාම ඔබ ලෝකයේ දිහා නිතර සිහි කරන්න. අපි කවුරුත් වයසට යනවා. ඒක වළක්වන්න පුළුවන් කෙනෙක් මේ ලෝකෙ කොහෙවත් නැහැ. අපි ලෙඩ වෙනවා. ඒ ලෙඩවීම වළක්වන්න පුළුවන් කෙනෙක් ලෝකෙ කොහෙවත් නැහැ. ඔබ ඔබේ ශරීරය ගැන හිතන, මට තියෙන්නේ වයසට යන ශරීරයක්. මට තියෙන්නේ ලෙඩ රෝගවලට ගුහාවක් වගේ ලෙඩ වෙන ශරීරයක්. මරණය කියන එක කවදා, කොතන, කොයි මොහොතේ, මොන විදිහට මා කරයිද දන්නේ නැහැ. ඒ නිසා මෞකුසී මැරෙනවා. බලන්න කොච්චරනම් අවුරුද්දකට ලෝකෙ දරුවෝ මෞකුසවල් ඇතුලේ මැරෙනවද කියලා. දරුවෝ උපදින්න ගිහිල්ලා කොච්චර මැරෙනවද? උපදින්න ගිහිල්ලා අම්මලත් මැරෙනවා, දරුවොත් මැරෙනවා. සමහර දරුවෝ උපදිනකොටම ලැබෙන්නේ එක්කෝ මැරිච්ච මල දරුවෙක් තමයි එළියට එන්නේ මෞකුස ඇතුලේම මැරිලා. එක්කෝ අම්මලා කිරි දිදී ඉන්නේ නැද්දි අර කිරි ටික පිට උගුර ගිහිල්ලා සමහරලාට ඒක හිර වෙලා, උගුර හිර වෙලා මැරෙන දරුවෝ ඉන්නවා. ඒ වගේ පුංචි වයසේ සෙල්ලම් කරන වයසේ මැරෙනවා, ළමා වයසේ මැරෙනවා, තරුණ කාලේ මැරෙනවා, මැදි වයසේ මැරෙනවා. මරණයට වයස භේදයක් නැහැ. මැරෙන්න තැනක් නොතැනක් නැහැ. ඒ නිසා අපි මේ ජීවත් වෙනවා කියන්නේ අවුරුදු 50ක් 60ක් 70ක් ජීවත් වෙනවා කියන්නේ කොයි තරම්නම් අනතුරු වලින් බේරි බේරිද මේ ජීවත් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මරණ සතිය වඩන කෙනා ඉහලට ගත්ත හුස්ම පොද පහලට හෙලන්න පෙර මං මැරෙන්න පුළුවන් කියලා හිතන්න කියන. කටට ගත්ත බත්තික අනලා ගිලගන්න පෙර මගේ මරණේ වෙන්න පුළුවන් කියලා හිතන්. මරණේ කියන එක කවදා කොතන කොයි මොහොතේ අපි කරා එනවද දන්නේ. ඒ නිසා අපේ පවුලේ 10 දෙනෙක් කියන්නේ එතන කවදා හෝ මළගෙවල් 10ක්. මරණ සතිය වඩන කෙනා මරණේ ඉදිරියේ හිත හදාගන්න දක්ෂ වෙනවා. ඒ නිසා හැම වෙලෙම හිතන්න මරණේ කියන්නේ නියත දෙයක්. අපි ඉපදුනා නම් ජාතිපච්චයා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස මේවෙන් පැනලා යන්න පුළුවන් කෙනෙක් ලෝකේ කොහෙවත් නැහැ. දෙවියෙකුටවත් බ්‍රාහ්මණයෙකුටවත් මාරේකුටවත් කිසිම ඍද්ධිමත් ශ්‍රමණක් බ්‍රාහ්මණයෙකුටවත් කාටවත් ඒක වළක්වන්න පුළුවන් කෙනෙක් නැහැ. ඊළඟට ෂේ වෙන දේවල් ලෝකේ නැසී වෙනසී යන දේවල් ඒවා එහෙම නවත්තන්න පුළුවන් කෙනෙක් ලෝකේ කවුරුත් නැහැ. දැන් බලන්න ඉස්සර රජවරු හිටියා. අද පොළව හාරලවත් හොයන්න තියෙනවද? සිටුවරු ගැන අහලා සිටු මැදුරු තිබ්බා, මාලිගා තිබ්බා. අද පොළව හාරලවත් හොයන්නේ සමාල්ලාට පොඩි ගඩොල් කැටයක්. ඒක කොහේ හරි කැඩිච්ච වලං කෑල්ලක්. ඕවා තමයි මේ කැණීම් කරලා හොයාගන්න. කොහේ හරි තිබ්බ එක්ක මුට්ටිය, කොහේ හරි ගලක කොටපු මොකක් හරි. ඒ වගේ ඉරි කෑල්ලක්. මේ වදිහා බල්ලා මේ අතීත මේ හිටියා මෙහෙමයි හිටියා අවුරුදු දහස් ගණන් පැරණි මිනිස්සු මෙතන ඉඳලා තියෙන. ඕවා හොයාගත්තා මිසක් අද මහා පොළොවට පස් වෙලා ගිහිල්ලා අතීත මුතුන් මිත්තෝ අපි වගේම මේ මහා පොළොවට ආස කරපු ගෙවල් දොරවල් හදාගෙන, ගොඩ නැගිලි හදාගෙන, මාලිගා හදාගෙන, සමහරු රත්තරන් රන් රිදී මුතුමැණික් පරිහරණය කරගෙන, රන් පළඳනාවල් පැළඳගෙන, රන් මිරි වැඩි සංගලවල් පාවිච්චි කරපු අය, ඊළඟ රත්තරන් තැටි ආහාර ගත්ත රජවරු ඉඳලා තියෙනවා. හැබැයි අද ඒ සියල්ල පස් වෙලා ගිහිල්ලා අද මහා පොළොවේ තියෙන පස් ටිකක් විතරයි. පොළොව හාරගෙන ගියත් හොයාගන්න නැහැ. අද අපි මේ ජීවත් වෙන මේ ගෙවල් දොරවල්, මේ ගොඩ නැගිලි, ඔබ දකින සුන්දර ලෝකයේ, දියුණුවයි කියලා දකින ලෝකෙ තව අවුරුදු 100ක් 200ක් යනකොට මේ සියල්ල පොළොවට පස් වෙලා ගිහිල්ලා සමහර විට මේ නගර කාන්තාර වෙන්න පුළුවන් අනාගතේ. මේවා සම්පූර්ණයෙන් ජන ශූන්‍ය ප්‍රදේශ වෙන්න පුළුවන්. කාලයකට ජනතාවගෙන් පිරිච්ච ප්‍රදේශ කාලයකට ලෝකෙ කාන්තාර වෙනවා. ඒවා ජන ශූන්‍ය වෙනවා. ස්වභාවික විපත් වලින් මේ සියල්ල නැසී වෙනසී යන්න පුළුවන්. ඒ නිසා නැසෙන දේවල් නැසී වෙනසී යනවා. ෂේ වෙන දේවල් ටික ටික ටික ටික ටික ටික ෂේ වෙනවා. දිරා යන දේවල් ටික ටික ටික ටික දිරාගෙන දිරාගෙන යනවා. අපි කැමති වුණත් අකමැති වුණත් අපි ජීවත් වෙන්නේ එවැනි ලෝකෙක. ඒ නිසා මෙන්න මේ ලෝක ධර්මතාවයෙන් නිතර සිහි කරත්, ඔය කරුණ පහ නිතර සිහි කරන ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයාට ශෝකේ නැමැති හුල ගලවා ඉවත් කරන්න පුළුවන් කියනවා. තේමනම් ඔබත් මේ ලැබිච්ච මනුස්ස ජීවිතයේ තුල එදා නාරද මහරහතන් වහන්සේ මුණ්ඩ රජුරවන්ට දේශනා කරපු මේ ධර්මය නිතර හිතන් බලන්න. මේ ලෝකේ මිනිස්සු අඳන්නේ වැළපෙන ඔය කාරණා නිසා නොවේද කියලා ඔබ බලන්න. මේ ලෝකයේ තුල බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වුවේ දුක්ඛාරි සත්‍ය හැටියෙත්. ජාතිපි දුක්ඛා, ඉපදීම දුක. මේක මේ සැපක් නෙමෙයි, ඉපදීමම දුක. ජරාපි දුක්ඛං, ව්‍යාධිපි දුක්ඛෝ, මරණම්පි දුක්ඛං, අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ, පියේහි විප්පයෝගෝ දුක්ඛෝ, යම්පිච්ඡන්න ලබති තම්පි දුක්ඛං, ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස. මේවත් එක්ක තමයි ජීවිතේ. අපි අඬනවා, වැළපෙනවා, දුක් විඳිනවා, ශෝක කරනවා, හෝල්ලනවා. මේ අටලෝ දහම ඉදිරියේ අකම්පිත හිතක් ඇතුව වාසය කරන්න නම් ඔබ ධර්මී ඉගෙන ගන්න, තෙරුවන් සරණ පිහිටන්, ඒ ධර්මයේ ජීවිතේ කරගෙන යථා ස්වභාවය අනිත්‍ය ධර්මයේ මෙනෙහි කරන්. ඒ අනිත්‍ය දුක් අනාත්ම කියන ත්‍රිලක්ෂණයේ ඉදිරියේ ලෝක ධර්මතාවයේ අවබෝධයෙන් දකින්න පුළුවන් නම් අන්න ඔබට ලෝ දහම ඉදිරියේ අකම්පිත කෙනෙක් බවට පත් වෙනවා. ඒ පිණිස ඔබ හැම දිනාටම ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකෙක් වෙමින් ධර්මයේ ගැන ඇසූ පිරූ තැන් ඇතිව ධර්මානුකූලව දහම් මැසකින් ලෝකේ දකින්න, ශෝකේ නැමැති හුල ගලවා ඉවත් කරගන්න ඔබ හැම දිනාටම වාසනාවම ලැබේවා, ලැබේවා, ලැබේවා කියලා අපි ඔබට ආශිර්වාද ප්‍රාර්ථනා කරන. එහෙමනම් පින්වතුනි, අද මේ උතුම් ධර්ම දේශනාවෙන් ධර්ම ශ්‍රවණයෙන් රැස් කරගත්ත සියලු පින් සියලු දෙවියෝ සාදුකාර දිදී මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය අස ඉසුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝ උතුම් නිවනටම පත් වේවා කියලා සාදු කියලා අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක්ඛන්තු දේශනං ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක්ඛන්තු ත්වං සදා හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.
1: ඒ අවසන් වූයේ සිදුල ගුවන් විදුලිය ඔබ වෙත ගෙන එනු ලැබූ ධර්මානුශාසනාවයි. සදහවත් පින්වත් ඔබට සිදුල ගුවන් විදුලිය ඔස්සේ ප්‍රචාරය කරන අපගේ ධර්ම දේශනා පින්කම් සඳහා බැතිබර දායකත්වය දැන් ලබා දිය හැකියි. ඒ සඳහා විමසීම් 077 912 47 15 077 60 40 160 දුරකථන අංක මගින්ද 071 80 27 197 වට්සප් අංකය මගින්ද නැතහොත් chandana.sudila@gmail.com විද්‍යුත් තැපැල් ලිපිනයෙන්ද විමසා ඔබට අපගේ ධර්මදේශනා පින්කම් සමග බැතිබර දායකත්වය ලබා දිය හැකියි. සබ්බ දානං ධම්ම දානං ජිනාති සියලු දානයන්

0: පින්වත, ගමේ එහෙම නැත්තම් කැලෑවෙ වනාන්තරයේ හෝ එහෙම නැත්තම් වලක හෝ ගොඩක වෙන යම් තැනක හෝ රහතන් වහන්සේලා වාසය කරනවද? ඒ බිම ඉතා රමණීයම වන්නේය. ධම්මපදය අරහන්ත වග්ගය.
1: සුදුල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ. ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමට සිත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු හයට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදුල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු හයට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැතියි. සුදුල ගුවන් විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රට පුරා ලෝ පුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු හයට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදුල ගුවන් විදුලිය සමග.

0: සමහරු සන්තෝෂයෙන් නොයෙක් සැප විඳ පව් පින් කළ අයගේ ස්වභාවයන් තම ඇසින්ම දැක දැකත් පව් පින් වල විපාක වචනෙන් කියා දුන්නත් ඒවා පිළිගෙන පින් නොකරති. ඒ බඳු අය අපායේ ගොස් වැටුන විට දුකෙහි කෙලවරක් නැත්තේය.
1: සුදිල ගුවන් විදුලිය
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
3: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදිල රේඩියෝ.lk අරහා මුළු ලොවටම
2: සුදිල ගුවන් විදුලිය.
4: අයං වස්සාන කාලෝ, මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් ඇප උපස්ථාන කරමින් විහෙර විහාරස්ථාන ඇසුරු කරමින් වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලියේ සිහිපත් කිරීම.

0: භාවනාවට පුරුදු කළ සිත රාගයෙන් කිසි දවසක තෙත් වෙන්නේ නැත. රාගය භාවිත සිත විනිවිදගෙන නොයන බව ඔබට වැටහෙනවා. ඒ ලෞතුරු ධර්මයයි. ධම්මපදය යමක වර්ගය.
1: සුදුල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.

උතුංගු පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන්විදුලිය ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව. සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශ

තමයි 30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවිය.

පින්නත. මහා ගං වතුරක් නිදිගත් ගමක් ගසා හරින්නාක් මේ. පස් කම් නැමැති මල්ම රැස්කරන අකුසලම රැස්කරන එහිම ඇලුනු සිත් ඇති මිනිසා මරුවා ඇදගෙන යන්නේ. ධම්මපදය පුප්පවග්ගෝ.

විසීමේ ආනිසංස. විපස්සේ බුදුරජාණන් වහන්සේ සමයේ තුසිත කම්පිය කියලා හාමුදුරුව කෙනෙක් වැඩ සිටියා. එක දවසක් විපස්සේ බුදුරජාණන් වහන්සේ සහ මහා සංඝරත්නය මඩ සහිත මාර්ගයකින් වැඩම කරනවා. තුසිත කම්පේ කියන ස්වාමින් වහන්සේ මේ කාරණාව දකිනව පින්වතුනි. උන්වහන්සේ බොහෝම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් මඟ පිරිසිදු කරලා ඊටාම සුවඳවත් මල් ආදිය සොයාගෙන ඇවිත් වනුක් මල් ආදී මේ සුවඳවත් වූ මල් සොයාගෙන ඇවිත් උන්වහන්සේ ඒ තුලින් විශේෂිත සුවඳ පැන් සකස් කරනවා. මේ මල් තම්බලා ඉතාම සුවඳවත් ආකාරයෙන් උන්වහන්සේ විසින්ම මේ සුවඳ පැන් සකස් කරගන්නවා. මේ සුවඳ පැන් සකස් කරගෙන උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ වැඩම කරන මාර්ගයට මාර්ගයේ දෙපසට සද්ධාමෙන් යුක්තව ඉසිනවා. අන්න ඒ ආනිසංස 2500 වතාවක් දෙව්ලොව අධිපති සක්දෙවිඳු බවට පත් වෙලා ඉපදිලා තියෙනවා. එවැගේම 2500 වතාවක් සක්විති රජ බවට පත් වෙලා ඉපදිලා තිබෙනවා. එච්චර විතරක් නෙවෙයි පින්වතුනි, එහි ආනිසංස කියා දෙනවා හැම ආත්ම භාවයකදීම තුසිත යන නාමය ලැබී තිබෙනවා. සැමදාම බඹයක් පමණ සුවඳ වැසි පොද වැටෙනවා. සැතපුම් භාගයක් පමණ දුරට ඇඟෙන් සුවඳ විහිදෙනවා. තම අතටගත් සියල්ල සුවඳවත් බවට පත් වෙනවා. පිංගුතුනි, කල්ප ලක්ෂයක් මේ ආදී වශයෙන් සැප සම්පත් විඳලා එම කාලයේම පාරමී දම් පූර්ණය කරලා උතුම් නිවන් සුවය අවබෝධ කරගන්නට මේ සුවඳ පැන් පූජා කිරීම මහත් පිටුවහලක් බවට පත් වෙලා තිබෙනවා. තවත් එක තැනක සඳහන් වෙනවා ලස්සන කතාවක්. ගන්ධෝ කීයනම් ස්වාමින් වහන්සේ, මේ ගන්ධෝ කියන හාමුදුරුව එක ආත්ම භාවයකදී පින්වතුනි පියමුතුරා බුදුරජාණන් වහන්සේට උතුම් බුද්ධ රාජ සම්පත්තියට පත්වන්න පිහිට වුණ පිටදුන් බෝධින් වහන්සේට, පියමුතුරා බුදුරජාන් වහන්සේට බුදුවන්නට පිහිට වුණ බෝධින් වහන්සේට මහා වර්ෂා වේලාවක උන්වහන්සේ ගිහිල්ලා ගන්ධෝ කියන හාමුදුරුව සුවඳ පැන් කලයක් ගෙනවිත් බෝධියට පූජා කරනවා. ඒ ආනිසංසත් පින්වතුනි, මුලින් සඳහන් කළ ආදී වශයෙන් මානිසංස සමුදායක් ලැබෙනවා. උන්වහන්සේට සංසාරයේ උපදින සෑම ආත්ම භාවයකදීම දෙව්ලොව දිව්‍යාංගනාවන් පිරිවරාගෙන උසස් විමානවල දෙව්මිනිස් සැප සම්පත් ලබමින් කිසිම කරදරයකින්, බාධාවකින්, ශෝකයකින්, ලතවීමකින් තොරව ජීවත් වන්නට මහා ශක්තියක් ලැබුණා. අවසානයේ ඒ උතුම් පැන් කලය පූජා කරලා ප්‍රාර්ථනා කිරීමේ අනුභවය කුමක්ද? පාරමී පුරාගෙන නිවන් දැකීම. අවසානයේ ඒ උත්තම නිවනට පත්වන්නට හේතු ඒ පින්කම ලැබෙන්නේ අපි ප්‍රාර්ථනා කරන කාරණාව ඉටු වෙනව. ඊට අමතරව පින්වතුනි, අපට ඒ පින්කමේ තියෙන ආනිසංස ලැබිලා තමයි අපේ ප්‍රාර්ථනාව ඉටු වෙන්නේ. එනිසා ඔබත් ඔබේ ජීවිතයෙන් බෝධියට, බුදුහාමුදුරුවන්ට, මහා සංඝරත්නයට ශ්‍රද්ධාවෙන් යුක්තව කොයිතරම් සුවඳ පැන් පූජා කරනවද? බුදුරජාණන් වහන්සේට ඒ පූජා කරන දෙය බොහොම පිරිසිදුවට පූජා කළ යුතුය. පිරිසිදුවට ගෞරවයෙන්

0: පින් වෙත. පින් කළ තැනැත්තා මෙලවත් සතුටු වෙනවා. ඒ වගේම පින් කළ තැනැත්තා පරලොවත් සතුටු වෙනවා. ඒ විතරක්ද, ඒ තැනැත්තා තමාගේ සුද්ධ කර්මය, ඒ කියන්නේ තමා කළ හොඳ දෙය ගැන නිතර නිතර සතුටු වෙනවා. එහෙයින් නිරන්තරවම සතුටු වෙන්න ඔබත් පින් කරන්න. ධම්මපදය යමකවත්.
1: ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමර සිත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැති. සුදුල ගුවන් විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රට පුරා ලෝ පුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදුල ගුවන් විදුලිය.

0: Radio Cuban Petolia.
1: අයං වස්සාන කාලෝ, මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් ඇප උපස්ථාන කරමින් විහෙර විහාරස්ථාන ඇසුරු කරමින් වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දුරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලියේ සිහිපත් කිරීම.

0: පින්වත. පින් කළ තැනැත්තා මෙලොවත් සතුටු වෙනවා. ඒ වගේම පරලොවත් සතුටු වෙනවා. මෙලොව පරලොව දෙලොවම සතුටු වෙනවා. මා විසින් පිනක් කලයි, හොඳ වැඩක් කලයි, යහපත් දෙයක් කලයි කිය කියා සතුටු වෙනවා. ඒ නිසාවෙන්ම කිසි දවසක සුගතියට ගිය තැනැත්තා අපායේ නොයයි, නිවනටම ගමන් කරයි. ඔබත් නිවන් දකින්නට පින් කරන්න. ධම්මපදය
1: යහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්නා.

සිතේ අයාපත් සිතුවිලි පහල කරගෙන කළ හැකි හොඳ දෙයක් නැත. එසේ කිරීමෙන් දුක ඇති වෙයි. හැකි හැම විටම උතුම් බව සිතා කාරුණික වන්න.

පව් කිරීමෙන් හොඳක් නොවේ. එසේ කිරීමෙන් මෙලොවෙහිද පරලොවෙහිද දුක ඇති වෙයි. උතුම් දෙය පින්කම් කිරීමය. දෙලොවෙහිම මහත් සැප ලැබෙන්නේය.

බොහෝ දුක් විඳ අන් අය සෙවූ ධනෙහි වටිනාකම තේරුම්ගෙන ක්‍රියා කරනවා වෙනුවට ඒවා හොරෙන් හෝ බලෙන් නොගන්න.

පරුෂ වචන නොකියන්න. අනුන් අතර රන් වැතිවෙන කේලම් නොකියන්න. විහිළුවකටවත් බොරු නොකියන්න. කිසිවෙකුටවත් ඇනුම් පද නොකියන්න. හැකි හැම විටම දහමෙහි යෙදෙන්න.

බොරු කීම අප්‍රසන්න දෙයකි. ගැරඬි කුණක් තරමටවත් නොවටි. ඇත්ත කීම ඉතාගනේය. එසේ කිරීම රජසැප ලබනවාටත් වඩා උතුම් බව සිතා කටයුතු කරන්නේ.

0: අත්තල්ලාගෙන පාරක් පාරක් ගානේ පේලි ගැසී නොයන්න. ප්‍රයෝජනවත් කාරණාවක් නැතිව තන තන කඩපිල් ගානේ නොහැසිරෙන්න. මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් කීර්තිය උදා කරගන්න
1: රැඳී සිටින්නේ.

0: පින් වෙත. පින් කළ තැනැත්තා මෙලොවත් සතුටු වෙනවා. ඒ වගේම පරලොවත් සතුටු වෙනවා. මෙලොව පරලොව දෙලොවම සතුටු වෙනවා. මා විසින් පිනක් කලයි, හොඳ වැඩක් කලයි, යහපත් දෙයක් කලයි කිය කියා සතුටු වෙනවා. ඒ නිසාවෙන්ම කිසි දවසක සුගතියට ගිය තැනැත්තා අපායේ නොයයි, නිවනටම ගමන් කරයි. ඔබත් නිවන් දකින්නට පින් කරමි. ධම්මපදය යම්
1: සොතිර කුවන් පෙතලියා.

කැමැත්තින් විස අඹගෙඩි කන්නාසේ ලෝකෙහි ආශාවන්ට වහල්ව සිත සතුටු කිරීමෙන් ඇති ඵලය කුමක්ද? නිරන්තරයෙන් දවසින් දවස මොහොතින් මොහොත මරුවා අප පසුපස මරණය පිණිස හඹා එන්නේය. එබැවින් දක්ෂතාවය නම් කෙසේ හෝ පින් කිරීමය.

0: පින්වත හොඳින් සෙවිලි කළ ගෙය වැස්සෙන් නොතමින්නාක් මෙන් භාවනාවට පුරුදු කළ සිත රාගයෙන් කිසි දවසක තෙත් වෙන්නේ නැත. රාගය භාවිත සිත විනිවිදගෙන නොයන බව ඔබට වැටහෙනවා. ඒ ලෞතුරු ධර්මයයි. ධම්මපදය යමක වර්ගය.
1: ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමර සිත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැති. සුදිල ගුවන් විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රට පුරා ලෝ පුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදිල ගුවන් විදුලිය සමගයි.
2: සුදිල ගුවන් විදුලිය
3: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ.
4: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම.

0: ආදිය සමඟයි ඔබ රැඳී සිටින්නේ.
1: සොතිර පුවන් පෙතලිය
0: අයං වස්සාන කාලෝ. මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් ඇප උපස්ථාන කරමින් විහෙර විහාරස්ථාන ඇසුරු කරමින් වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලියේ සිහිපත් කිරීම.

0: පින්වත, ගමේ එහෙම නැත්තම් කැලෑවේ වනාන්තරයේ හෝ එහෙම නැත්තම් වලක හෝ ගොඩක වෙන යම් තැනක හෝ රහතන් වහන්සේලා වාසය කරනවද? ඒ බිම ඉතා රමණීයම වන්නේ ධම්මපදය අරහන්ත වග්ගය
1: සුදිලි ගුවන් විදුලිය
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
3: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

ගන්න ඕන මල්ලහුරක් තියන අතින් කාසිවලට ගන්නත් බෑ කාසිවලට දෙන්නත් බෑ මනුස්සකම මිනිස්සුනේ කාසිවාසී ඇති අය ළඟ කොහොම හිඟයි ගන්නට නෑ මනුස්සකම මිනිස්සුනේ කාසිවලට ගන්නත් බෑ කාසිවලට දෙන්න

0: බුදුමග පෙරට කරගත් සම්භාව්‍ය ගුවන්විදුලි කලාව ඇසුරු කරගත් සුදුල ගුවන්විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෘද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙන එනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudularadio.lk අපේ වෙබ් අඩවියට.
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදුල ගුවන්විදුලිය.

0: මුනිවරින් විසින් දේශනා කරන ලද වන කිසිදා බොරු නොවන සත්‍යයන්මය. ඒ අනුව මේ කුණු සිරුර අස්තිර බව වටහා ගත යුතුය. අපේ ජීවිතය තනකොළ අගකර ඇඳි පිනිබිඳුවක් හා සමානය. එවන් අස්තිර වූ ලෝකයක පින්නම් නොපමාවම කරගත යුතුය.
1: සුදිර කුවන් පෙතලිය.

පින්වත කවරෙක් මේ ආත්මභාවය නැමැති පොළවත් යමලෝකය එහෙම නැත්නම් සතරාපායත් දෙව්ලොව සහිත වූ මිනිස් ලොවත් ජයගන්නේ දක්ෂ මල්කරුවකු මල් තෝරා රැස් කරන්නාක් මෙන් කවරෙක් මනාව දෙසන ලද සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පිළිවිඳ දැනගන්නේ ධම්මපදය.

0: നൊപ്പമാവ് സലക്കിൽ നിവനട്ട് കറുണുവാൻമേ പമാവ് നൊസലക്കിൽ മരണയട്ട് കറുണുവാൻമേ എഹയിൻ പിങ്വത്ത് നൊപ്പമാ ഊവോ നുമെറി പമാ ഊവോ മലവും വെനിയ ധമ്മപദയ അപ്രമാദ വർഗീയ
1: ඉන්දිකට පූජා කිරීමේ විපාක විපස්සී බුදුරජාණන් වහන්සේගේ සමයේ සුචිදායක නමින් හාමුදුරු කෙනෙක් වැඩ සිටියා. එක දවසක් සුචිදායක ස්වාමින් වහන්සේ විපස්සී බුදුරජාණන් වහන්සේට ඉන්දිකට පූජා කළා. පින්වතුනි, ඒ පිනෙන් හත්වාරයක් සක්විති රජ ලැබුණා. පිරින්දවත් චපදානයට අනුව මෙන්න මේ ආකාරයෙන් විපාකද ලැබී තිබෙනවා. කුකුස් සිඳලීමේ ශක්තිය ලැබීම, ඒ කියන්නේ සැකය නැති කිරීමේ හැකියාව ඇතිවීම, විශිෂ්ට වූ රූප සම්පත්තියක් ලැබී කටයුතු කිරීම, බොහෝ භවභෝග සම්පත් ඇත්තෙකු බවට පත්වීම, තීක්ෂණ නුවණක් ඇත්තෙකු බවට පත්වීම, ගැඹුරු වූ සියුම් වූ ධර්ම කරුණු කාරණා වහා වටහාගෙන ධර්මය අවබෝධ කර ගැනීමේ ශක්තිය ඇත්තෙකු බවට පත්වෙනවා. ඉදිකටු පූජා කිරීමේ ආනිසංසාසී ඔබ ඒ පුංචි දෙය පූජා කරනවා ඇති. නමුදු ඔබෙහි ආනිසංස නොදන්නවා ඇති. නොදන්න ආනිසංස දැනගත්ත මොහොතේද පින්වතුනි ඔබ හැබැයි සිත ශ්‍රේෂ්ඨ කරගෙන ඒ උතුම් පූජාව සිදු කරන්න. අන්න එවිට ඔබට මේ කියන ආනිසංස සමුදාය ලබා ගන්නට පුළුවන්. නිර්වාණ අවබෝධය ලැබෙන තෙක් අපි මේ සංසාරයේ ගමන් කරනවා. ධර්මය අවබෝධ වෙන තෙක් මේ සංසාරය අපි ගමන් කරනවා. අන්න ඒ උපදින ආත්ම භාවයන්වල අපිට මේ කියන ආනිසංස ලබාගෙන ජීවත් වෙන්න පුළුවන්කම ලැබුණොත් පින්වතුනි අපිට මේ සසර ගමන කෙටි කරගන්න පුළුවන්. එනිසා ඔබ පූජා කරන දේ ඔබේ සිත තුළ සකස් කරගෙන පූජා කරන්න. ඔබට එහි ආනිසංස ලබා ගන්නට පුළුවන්.
2: බුදුමග පෙරට කරගත් සම්භාව්‍ය ගුවන්විදුලි කලාව ඇසුරු කරගත් සුදුල ගුවන්විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෘද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙන එනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudularadio.lk අපේ වෙබ් අඩවියට.

කැමැත්තෙන් විස අඹගෙඩි කන්නාසේ ලෝකෙහි ආශාවන්ට වහල්ව සිත සතුටු කිරීමෙන් ඇති ඵලය කුමක්ද? නිරන්තරයෙන් දවසින් දවස මොහොතින් මොහොත මරුවා අප පසුපස මරණය පිණිස හඹා එන්නේය. එබැවින් දක්ෂතාවය නම් කෙසේ හෝ පින් කිරීමය.

අයං වස්සාන කාලෝ. මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් ඇප උපස්ථාන කරමින්, විහෙර විහාරස්ථාන ඇසුරු කරමින්, වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන්විදුලියේ සිහිපත් කිරීම.

පින්වත පණ්ඩිතයා එහෙම නැත්නම් ඥානවන්ත පුජ්‍යලයා අකුසල් දුරු කරලා කුසල් නිරන්තරවම වැඩි විය යුතුය. ඒ වගේම භික්ෂුව ගිහිගෙය හැර වූ පැවිදි වූ ඒ උතුම් භික්ෂුව දුකසේ සිත් ඇලවිය යුතු තැන වූ නිවන කරා ගමන් කර යුතු වන්නේ ධම්මපදය පණ්ඩිත වග්ගය.

0: සුද්ධි ලගුවන් විදිලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
1: මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූල මහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර පුද පූජා යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූල මහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගත්

0: පින්වත සසර ගමන නිම කල ශෝක දුරු කල සියලු තන්හි නොඇලී මිදුනා වූ සියලු කෙලෙස් ගැහැට දුරු කල රහතන් වහන්සේට දැවිල්ලක් තැවිල්ලක් ශෝකයක් නොවන්නේමය. ධම්මපදය අරහන්ත වග්ගය.
1: සුදිලෙ ගුවන් විදුලියයි.

0: අන්ධකාරයෙහි අස්වලෝමයක් දුර සිට විදින කල්හි ඉතා සුළු ප්‍රමාද දෝෂයකින් උවද එය වැරදී යා හැකිය. විදුලිය හා සමාන මේ ශරීරය ලබාගත් විටදී පින් සිදු නොකළහොත් ස්වර්ග මොක්ෂ සම්පත් වැරදී යන්නේ.
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.

යමෙක් තුන් පිටකය ස්වල්පයක් නමුදු කියතත් ධර්මය අනුව පිළිපදිනවා නම් ඔහු රාග ద్వේෂ මෝහ දුරුකොට හොඳ නුවණින්ම මිදුණු සිතක් ඇති තැනැත්තෙක් වන්නේ. මෙලව පරලව කිසිම බැඳීමක් ගැනීමක් නැතිව මහණදම් ඵලයට හිමිකාරයෙක්ම වන්නේය. ධම්මපදය

උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන් විදුලිය ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව. සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශ

සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සරසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවියට.

0: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
1: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදුල රේඩියෝ .lk අරහා මුළු ලොවටම
0: සුදුල ගුවන් විදුලි.
2: අයං වස්සාන කාලෝ, මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් ඇප උපස්ථාන කරමින්, විහෙර විහාරස්ථාන ඇසුරු කරමින්, වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලියේ සිහිපත් කිරීම.

0: පින්වත ගමේ එහෙම නැත්තම් කැලෑවේ වනාන්තරයේ හෝ එහෙම නැත්තම් වලක හෝ ගොඩක වෙන යම් තැනක හෝ රහතන් වහන්සේලා වාසය කරනවද? ඒ බිම ඉතා රමණීයම වන්නේ ධම්මපදය අරහන්තව.
1: සොතිර කුවන් පෙතලිය.

කැමැත්තින් විස අඹගෙඩි කන්නාසේ ලෝකෙහි ආශාවන්ට වහල්ව සිත සතුටු කිරීමෙන් ඇති ඵලය කුමක්ද? නිරන්තරයෙන් දවසින් දවස මොහොතින් මොහොත මරුවා අප පසුපස මරණය පිණිස හඹා එන්නේය. එබැවින් දක්ෂතාවය නම් කෙසේ හෝ පින් කිරීමය.

0: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
1: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදුල රේඩියෝ .lk අරහා මුළු ලොවටම
0: සුදුල ගුවන් වෙදලිය
2: ලොව විහිදා සුදු පැහැ සඳ රැසෙව්

0: පින්වති. දක්ෂ රියදුරකු මෙන් පින්වතුනි, මනාව හික්මන ලද අසුන් මෙන් යමකුගේ ඉන්ද්‍රියෝ සංසිඳින්නාහුද. මානය දුරුකල, ආශ්‍රව නැතිකල, අෂ්ට ලෝක ධර්මයෙහි නොසෙල්වෙන ගති ඇති ඔහුට දෙවියෝත් කැමැති වන්නේ. ධම්මපදය අරහන්ත වග්ගය.
1: බුදුමග පෙරට කරගත් සම්භාව්‍ය ගුවන්විදුලි කලාව ඇසුරු කරගත් සුදුල ගුවන්විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෘද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙනෙනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudularadio.lk අපේ වෙබ් අඩවියට.
2: ප්‍රඥාවේ දොරකුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
3: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudularadio.lk අරහා මුළු ලොවටම.

0: ලොවේ තිස්සියල් ගිලගන්නා වූ මාරයාට කොතැන වුවද බාධාවක් නැත. අප විඳින්නා වූ මේ සැප පින් ඇතිතෙක් පමණි. ජීවත්වන කාලය බුදුබණට අනුව ජීවත් වෙනවා විනා කුමන නැටුම් කෙලි සිනාවන්ද?
1: සුතිර කුවන් පෙතලිය.

පින්වත, සසර ගමන නිම කළ සෝක දුරු කළ සියලු තැන්හි නොවැලී මිදුනා වූ සියලු කෙලෙස් ගැහැට දුරු කළ රහතන් වහන්සේට දැවිල්ලක් තැවිල්ලක් සෝකයක් නොවන්නේමය.

0: சுதிலை அன்விதுளிய
1: අයං වස්සාන කාලෝ මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් ඇප උපස්ථාන කරමින් විහෙර විහාරස්ථාන ඇසුරු කරමින් වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දුරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන්විදුලියේ සිහිපත් කිරීමක්.
2: බෝමලුව ඇමදීමේ විපාක. ඔබේ ජීවිතයෙන් බෝමලුව කොයිතරම් අවස්ථාවල අතුගාල ඇද්ද? බෝමලුව පිරිසිදු කරන ඇද්ද? පින්වතුනි, එහි ආනිසංස බලන්න කොයිතරම්ද කියලා. විපස්සී බුදුරජාණන් වහන්සේගේ කාලේ සකන්සමජ්ජක නමින් ස්වාමින් වහන්සේ නමක් වැඩ සිටියා. විපස්සී බුදුහාමුදුරු බුදු වීමට පෙර පළොල් බෝධිය පිරිසුදු කිරීම නිසා උන්වහන්සේට මහා ආනිසංස සමුදායක් ලැබුණා. ඒ ආනිසංස පින්වතුනි මෙහෙම සඳහන් වෙනවා. නිශ්චල වූ සමාධිගත සිත් ඇත්තෙකු වේ, පිරිසිදු පුද්ගලයෙකු වේවි, වැරදි නැති නිර්මල පුද්ගලයෙකු වේ, ශෝක නොදැනී, චිත්ත පීඩා දැවිලි නොවේ, කුෂ්ඨ රෝග නොසෑදේ, ගෙඩි රෝග නොසෑදේ, කැසිලි රෝග නොසෑදේ, මීමැස්මොර වසංගත රෝග නොසෑදේ, විතච්චිකානම් වූ සම ගැලවී යන කුෂ්ඨ රෝග නොසෑදී, දද රෝග නොසෑදී, සරව ගලන රෝග නොසෑදී, වැළපීම් නැත්තෙක් වේ, තැති ගැනීම් නැත්තෙක් වේ, ඍජු සිත් ඇත්තෙක් බවට පත් වේ, පැහැදිලි සිත් ඇත්තෙක් බවටද පත් වේ, කැමැති කැමැති සමාධීන් වල ලැබීමේ ශක්තිය ඇත්තෙක් බවට පත්වේ. බෝධිසම්මාජ්ජක හිමිට මීට පෙර ජීවිතයකදී බෝමලුවේ ගොඩ ගැසුණු බෝපත් දැකලා එය අරගෙන බැහැරට දැමූ මහා පිනෙන් පින්වතුනි අනුසස් 20ක් ලැබී තිබෙන බව සඳහන් වෙනවා. ඒ අනුව බැලූ කල ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් තැන්පත් වූ සිතින් නුවණ යොදාගෙන බෝමලුව ඇමදීමෙන් කොයිතරම් ආනිසංස සමුදායක් ලැබෙනවද? අහන්න පින්වතුනි, දුගතියකට නොවැටී දෙව්මිනිස් සැප සම්පන් ලැබේ, උසස් කුලයකම ඉපදේ, මනා ඇඟ පසඟ ඇත්තෙක් වේ, ආරෝහ පරිණාහ දේහයක් ලැබේ, පිරිපුන් අවයව ඇත්තෙක් වේ, විශිෂ්ට රූප සම්පත්තියක් ලැබේ, රන්වන් පාට දේහයක් ලැබේ, මුදු මොලොක් සිවියක් ඇත්තෙක් වේ, සුසිනිඳු සියුමැලි ජීවිතයක් ලැබේ, සිරුරේ දැලිකුණු නොතැවරේ, අවුවෙන් සුළඟින් පීඩාවට පත් නොවේ, සිරුරෙන් දහඩිය නොවැගිරේ, කායික මානසික රෝගාබාධ නැත්තෙක් බවට පත්වේ, සතුරන් නැත්තෙක් බවටද පත්වේ, නුවඩු භෝග සම්පත් ලැබේ, ගින්නෙන් ජලයෙන් රජ්ජුරුවන්ගෙන් සොරුන්ගෙන් බියක් නොවේ, තමාගේ සිත නොරිදවෙන සේවක සේවිකාවන් ලැබේ, අකල් මරණයන්ට පත් නොවේ, සියල්ලෝම තමාට සැප කැමැත්තෝම වේ, මහා යසස් ඇත්තෙක් බවට පත් වේ, අවසානයේ මේ පින නිවනටද උපනිශ්‍රේවන බව පින්වතුනි පාලි අපදානයෙහි සඳහන් වෙලා තිබෙනවා. ඔබත් මෙත් සිතින් උතුම් බුදුහාමුදුරුව වැඩ සිටින, බෝධීන් වහන්සේ වැඩ සිටින බෝමලුව ගෞරවයෙන් සිත ශ්‍රේෂ්ඨ කරගෙන, සිත පිරිසිදු කරගෙන බෝමලුව පිරිසිදු කරන්නේ.

පින්වත මහා ගම් වතුරක් නිදිගත් ගමක් ගසා හරින්නාක් මේ පස් කම් නැමැති මල්ම රැස්කරන අකුසලම රැස්කරන එහිම ඇලුනු සිත් ඇති මිනිසා මරුවා ඇදගෙන යන්නේ ධම්මපදය

0: මස්ලේ නැති ඇටලෙව කන්නා වූ බල්ලන්ට කුස්පිරුමක් නම් කිසිදා නොවන්නේය. ජීවිතයද එබඳු දෙයකි. අප ඒ සැපතට ලොබකම් කරමින් එහි ඇති සැබෑ තත්වය නුදුටුවද සැබවින්ම ජීවිතය දුකක්මය.
1: සුදිලි ගුවන් විදුලියයි.

පින්වත අනුන්ගේ රළු පරළු කතා අනුන් කළ නොකළ දේ අපි කවදාකවත් සොයන්නට හොඳ නැහැ. තමාගේම කළ යුතු දේ, තමාම කරන දේ, තමාම සිතන දේ අපි සිතන්නට ඕන. එයයි ලෞතුරු බුදුදහම. ධම්මපදය පුප්පවග්ග.

මහාසමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූල මහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහාසමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර, පුද පූජා, යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූල මහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්න.

මස්ලේ නැතියට ලෙව කන්නා වූ බල්ලන්ට කුස්පිරුමක් නම් කිසිදා නොවන්නේය. ජීවිතයද එබඳු දෙයකි. අප ඒ සැපතට ලොබකම් කරමින් එහි ඇති සැබෑ තත්වය නුදුටුවද සැබවින්ම ජීවිතය දුකක්.

ඇති සෑම දිනකම පස්වරු දෙකේ සිට හතර දක්වා සුද්ධි ලඝුවන් විදුලි සේවය ඔස්සේ ගෙනෙනු ලබන මියුරු හින්දි ගීතාවලිය ආරම්භ කිරීමටයි මේ සූදානම. සුදිල රේඩියෝ.lk වෙත පිවිස ඔබට අපහා සම්බන්ධ විය හැකියි.

ඔබ එක්වන්නේ සුදිල ගුවන් විදුලියේ හින්දි ගීතාවලියක් සමගයි.

මොකද්ද වෙන්නේ? ගීතයක තිබෙන්නා වූ ආදරණීය බව, මිහිරි බව විඳගන්න ඒ ගීතයේ අර්ථය දැන ගැනීම අවශ්‍ය නැහැ. මොකද ගීතයේ තිබෙන සංගීතය මවන රටාවන්ට අනුව අපි මනක් කල්පිත සිද්ධි දාමයන් මවා ගන්නවා. ඉතින් ඒ වගේ අපූර්ව සිතුවිලි දාමයක තනිවන්නට මේ ගීතය හොඳම ගීතයක් වෙයි කියලා මට හිතෙනවා.

0: පින්වත පණ්ඩිතයා එහෙම නැත්නම් ඥානවන්ත පුද්ගලයා අකුසල් දුරු කරලා කුසල් නිරන්තරවම වැඩි විය යුතුයි. ඒ වගේම භික්ෂුව ගිහිගෙය හැර වූ පැවිදි වූ ඒ උතුම් භික්ෂුව දුකසේ සිත් ඇලවිය යුතු තැන වූ නිවන කරා ගමන් කර යුතු වන්නේ. ධම්මපදය පණ්ඩිත වග්ගය.
1: බෝධිරාජ කුමාරයාට දරුවන් නැතිවීමට හේතුව. පින්වතුනි, බෝධිරාජ කුමාරයා ඉතාම අලංකාරවත් වූ මහා මාලිගාවක් සදලා ඒ මාලිගාවට ගෙවදීමේ මහා උත්සවය, මහා මංගල්‍ය තියෙන අවස්ථාවේ ලෞතර බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට දානයට ආරාධනා කරනවා. ඒ දානයට ආරාධනා කරාම බෝධිරාජ කුමාරයා මාලිගාව එලිපත් ඉඳලාම මාලිගාව ඇතුළට ඉතාම ලස්සන පාවඩයක් එළනවා. ඔහු සිතේ සිතුවිල්ලක් තියාගන්නවා, ලෞතර බුදුහාමුදුර මේ පාවඩේ උඩින් වැඩම කළොත් මට දරු සම්පත් තිබෙනවා කියලා. බුදුරජාණන් වහන්සේ මාලිගාවට වැඩම කරන විට පිඟුතුනි ආනන්ද හාමුදුරුවන්ට කියනවා මේ පාවඩය ඉවත් කරන්න කියලා. මේ පාවඩය ඉවත් කරලා තමයි බුදුහාමුදුරුවෝ වැඩම කළේ. බෝධිරාජ කුමාරයාට සිතේ කුකුසක් ඇති වුණා. බෝධිරාජ කුමාරයා බුදුහාමුදුරුවන්ගෙන් අහනවා, ස්වාමීනි, ඇයි පාවඩේ ඉවත් කළේ කියලා. පින්වත් කුමාරය, ඔබට මේ ආත්මයේදී කිසිම දරුවෙක් ලැබෙන්නේ නැහැ. ඔබට දරු සම්පත් නැහැ කියලා බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා. එවිට පින්වතුනි බෝධිරාජ කුමාරයා එයට හේතුව විමසනවා. ලෞතර බුදුහාමුදුරුවෝ කියනවා, පෙර ආත්ම භාවයකදී ඔබ ඔබේ බිරිඳත් සමග නැව් නැගලා යන විට මේ නැව මුහුදුබත් වෙනවා. ඔබත් ඔබේ බිරිඳත් ඒ අසල තිබුණ දූපතකට යනවා. ඒ දූපතේ ඉන්න විට ආහාර අනුභවයට කිසිම දෙයක් නැති නිසා දූපතේ ඉන්න පක්ෂීන්ගේ බිත්තර, එවගේ පුංචි පක්ෂීන්, ඒ බිත්තර වලින් ආ පුංචි පැටව් මරණයටපත් කරලා ආහාර බවට ගත්තා. ඒ පුංචි පැටව් ආහාරයට ගැනීම, බිත්තර ආහාරයට ගැනීම ඔබට මේ ආත්මයේදී දරුවන් නැතිවීමට මහා අකුසලයක් බවට පත් වුණා කියලා. ඔබ එහිදී ඒවා ආහාරයට අරගෙන එතනින් පිට වෙලා ගියා. ඒ හේතුවෙන් තමයි ඔබට මේ ආත්ම භාවයේ දරුවන් නැත්තේ කියලා ලෞතර බුදුහාමුදුරුව පැහැදිලි කරන්නට යෙදුණා. එනිසා පින්වතුනි, ඔබත් සංසාරේ මෙවැනි අකුසල කර්ම බොහෝමයක් සිදු කරලා තිබෙන්නට පුළුවන්. එනිසා මේ ආත්ම භාවයේ අවබෝධ කරගන්න, එබඳු දෙයක් සිදු කරලා තිබුණොත්, එබඳු දෙයක් ඔබ මේ ආත්මයේ සිදු කරොත්, පින්වතුනි, මතු ආත්ම භාවයේ ඉපදෙන විට ඒ කරපු ක්‍රියාව චක්කංව වහතෝ පදං, ගුණා පිටුපස ගමන් කරන කරත්ත රෝදේ වගේ පෙරලි පෙරලි එන බව අවබෝධ කරගන්න. බෝධිරාජ කුමාරයාටත් සිදු වුණේ එයයි. එනිසා කොයිතරම් මිලමුදල් තිබුණත්, කොයිතරම් ධනධාන්‍ය සම්පත් භවභෝග යහළු මිතුරන් කොයිතරම් සිටියත් ප්‍රතිඵලයක් නෑ දරු සම්පත් නැත්තම්. එනිසා ඔබ විසින් මේ ජීවත් වෙන ආත්මේ මෙවැනි අකුසල ක්‍රියාවන් සිදු කරගන්නේ නැතුව යහපත් ක්‍රියාවන්හි ගතසිත යොමු කරමින් කටයුතු කරන්න. ඔබට තෙරුවන් සරණයි.
2: සුදුල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
3: බුදුමග පෙරට කරගත් සම්භාව්‍ය ගුවන් විදුලි කලාව අසුරු කරගත් සුදුල ගුවන් විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෘද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙන එනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන් විදුලිය ඔස්සේ විකාශය කෙරේ. විවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවියට.

0: උපන් මොහොතේ සිටම මාරයා අප පසුපස ලුහුබැඳ එන්නේය. සෑම විටම මාරයා අද පැමිණිතැයි සිටිය යුතුය. මාර සේනාව කොයි මොහතක හෝ අප බිලිගත හැකි බැවින් කුසල් කිරීමට කම්මැලි වන්නේ
1: මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්න.

සිතේ අයාපත් සිතුවිලි පහළ කරගෙන කළ හැකි හොඳ දෙයක් නැත. එසේ කිරීමෙන් දුක ඇති වෙයි. හැකි හැම විටම උතුම් බව සිතා කාරුණික වන්නේ.

පව් කිරීමෙන් හොඳක් නොවේ. එසේ කිරීමෙන් මෙලොවෙහිද පරලොවෙහිද දුක ඇති වෙයි. උතුම් දෙය පින්කම් කිරීමය. දෙලොවෙහිම මහත් සැප ලැබෙන්නේය.

බොහෝ දුක් විඳ අන් අය සෙවූ ධනෙහි වටිනාකම තේරුම්ගෙන ක්‍රියා කරනවා වෙනුවට ඒවා හොරෙන් හෝ බලෙන් නොගන්නේ.

පරුෂ වචන නොකියන්න. අනුන් අතර රන් වැතිවෙන කේලම් නොකියන්න. විහිළුවකටවත් බොරු නොකියන්න. කිසිවෙකුටවත් ඇනුම් පද නොකියන්න. හැකි හැම විටම දහමෙහි යෙදෙන්න.

බොරුකීම අප්‍රසන්න දෙයකි. ගැරඬි කුණක් තරමටවත් නොවටි. ඇත්ත කීම ඉතාගනේය. එසේ කිරීම රජසැප ලබනවාටත් වඩා උතුම් බව සිතා කටයුතු කරන්න.

අත්තල්ලාගෙන පාරක් පාරක් ගානේ පේලි ගැසී නොයන්න. ප්‍රයෝජනවත් කාරණාවක් නැතිව තන තන කඩපිල් ගානේ නොහැසිරෙන්න. මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්න.

පින්වති. දක්ෂ රියදුරකු මෙන් පින්වතුනි, මනාව හික්මන ලද අසුන් මෙන් යමකුගේ ඉන්ද්‍රියෝ සංසිඳින්නාහුද? මානය දුරුකල, ආශ්‍රව නැතිකල, අෂ්ට ලෝක ධර්මයේහි නොසෙල්වෙන ගති ඇති ඔහුට දෙවියෝත් කැමැති වන්නේ. ධම්මපදය අරහන්තවක්.

අයං වස්සාන කාලෝ මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් අප උපස්ථාන කරමින් විහෙර විහාරස්ථාන ඇසුරු කරමින් වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දුරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලියේ සිහිපත් කිරීම.

මොනවද මොනවද කිය කිය අසමින් මේවා ගෙනත්තිය පුගේවා පැටිය ඔක්කොම කෑවා කෑමෙන් පසු ගම ජෝඩුව

0: මත්කෑවට පෝය දවස තොට පල දුන්නා. පියමින් හාමිනේ ගෙදර යනතෙක්
1: මහන්සගේ සූත්‍ර දිශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර පුද පූජා යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්නේ

0: යමෙක් තුන් පිටකය ස්වල්පයක් නමුදු කියතත් ධර්මයානුව පිළිපදිනවනම් ඔහු රාග ද්වේෂ මෝහ දුරුකොට හොඳ නුවණින්ම මිදුණු සිතක් ඇති තැනැත්තෙක් වන්නේ. මෙලව පරලව කිසිම බැඳීමක් ගැනීමක් නැතිව මහණදම් ඵලයට හිමිකාරයෙක්ම වන්නේය. ධම්මපදය යම්කවක්
1: සුදිලි කුවන් මිදුලිය
2: ප්‍රඥාවේ දොරකුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
3: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදිල රේඩියෝ .lk අරහා මුළු ලොවටම
2: සුදිල කුවන් මිදුලිය.

0: සංසාර සාගරයෙන් අලස්ත නොවී එතර වන්නට නම් ස්ථිරවම උතුම් වූ මෝක්ෂ සම්පත්තිය ලබා ගන්නට නම් පසුන බැස වීරියෙන් යුතුව කුසල් කළ යුතුය.
1: සුදිල ගුවන් විදුලියයි.

ප්‍රමාද වූ යමෙක් තුන් පිටකය ඉගෙන බොහොම බණදහම් කියතත් තමා එය නොපිළිගන්නේ නොසලකයි. ඔහු අනුන්ගේ හරකුන් රකින ගොපල්ලාම මහනදමේ ඵලයට හිමිකාරයෙක් නොවන්නේමය. ධම්මපදය යමකවර.

පාඩුවලින් දිනපතා පස්වරු පහේ සිට පස්වරු හය දක්වා පුංචි ඔබ වෙනුවෙන් සුදුල ගුවන් විදුලිය පිළිමි කරන ඔබේ කාල හෝරාව මතු දින ලොව දිනන පුංචි අපි සමගයි මේ ඔබ

දාල ඇති නපුරු සත්තු ලේ උරනා නපුරු සත්තු විස දාල ඇති නපුරු සත්තු ලේ උරනා නපුරු සත්තු නොයෙකුත් ලෙඩ බෝ කරන කමකට නැති නපුරු සත්තු නොයෙකුත් ලෙඩ බෝ කරන කමකට නැති

අයං වස්සාන කාලෝ. මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් ඇප උපස්ථාන කරමින්, විහෙර විහාරස්ථාන ඇසුරු කරමින්, වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දුරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලියේ සිහිපත් කිරීම.

0: සරුදේ සරු හැටියටත් නිසරුදේ නිසරු හැටියටත් හැඳිනගෙන නිවැරදි කල්පනාවල යෙදෙන පින්වත් හැමදිනම සරුදයක්ම ලබන්නේ දියුණුවක්ම ලබන්නේ එය ලෞතුරු ධර්මයයි ධම්මපදය යමකවත්
1: සුදුල ගුවන්විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ. මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූල මහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රියකරන මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර පුද පූජා යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූල මහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්න.

0: එබැවින් සිංහලයෙන් ප්‍රකාශ කළායයි අනාදරයක් ඇතිකොට නොගෙන භක්ත්‍යාදරයෙන් නමස්කාර කරමින් මනෝහාර වූ මිස් සද්ධර්මය ඇසුවහොත් සත්‍ය වශයෙන්ම අතිශයින් උත්තරීතර වූ ස්වර්ග හා මෝක්ෂ සම්පත්තිය සිද්ධවන්නේමය.
1: කුජුත්තරා දාසියක් වීමට හේතුව. පින්වතුනි, කුජුත්තරා මේ දාසිය බොහෝ ධර්ම කතික දාසියක් බවට පත් වෙලා සිටියා. කාන්තාවක් බවට පත් වුණා. නමුත් ඇය ආත්මභාව 500ක් පුරාවට දාසියක් වීමට පුංචි අකුසල කර්මයක් කරගත්තා. ඒ අකුසල කර්මයේ කුමක්ද? සමහර වෙලාවට එය ඔබ නොසිතා, ඔබ එහි තිබෙන බරපතලකම නොදැන සිදු කරගන්නට පුළුවන්. ඇය එක දවසක් කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ සිටු දියණියක් වෙලා ඉපදුණා. මේ සිටු දියණියට රහත් සාමණේර තෙරණියක් සිටියා. ඇය සමඟ බොහෝම ලෙංගතුභාවයෙන් තමයි මේ රහත් සාමණේර තෙරණිය සිටියේ. එක දවසක් සිටුමාලිගාවට මේ රහත් සාමණේර තෙරණිය වැඩම කළා. වැඩම කරාම මේ සිටු දියණිය කියනවා, අන්න අතන තියෙන මගේ රන් ආභරණය අනේ මගේ ළඟට ගෙනල්ල දෙන්න කියලා. අර මේස උඩ තියෙන මගේ රත්තරන් ආභරණය මගේ ළඟට ගෙනල්ල දෙන්න කියලා අර රහත් මෙහෙණින් වහන්සේට කීවා. ඒ රහත් මෙහෙණින් වහන්සේ ඒ ගෙනල්ල දුන්නා. අන්න ඒ රහත් මෙහෙණින් වහන්සේට කියලා ඒ කාරණාව සිදු කරගත්ත හේතුවෙන් තමයි පින්වතුනි ආත්මභාව 500ක් ඇයට දාසකම් සිදු කරන්නට, වැඩකාරකම් සිදු කරන්නට සිදු වුණු මහා අකුසල කර්මය. ඔබේ ජීවිතේනුත් ඔබ සමහර වෙලාවට පන්සලට ගියහම, වෙහෙරට ගියහම භික්ෂූන් වහන්සේට අණ කරලා භික්ෂූන් වහන්සේගෙන් එහෙම දෙයක්, එහෙම වැඩක්, යම්කිසි දෙයක් සිදු කරගන්නට උත්සාහවන්ත වෙන්නට පුළුවන්. ඔබ සමහර වෙලාවට එහෙම සිදු කරගෙන තිබෙන්නට පුළුවන්. පින්වතුනි, එහි මෙහි සඳහන් වන ආකාරයට මහා අකුසල කර්මයක් සිදුවන බව අවබෝධයේ තබාගෙන ක්‍රියා කරන්න. තෙරුවන් සරණයි.
2: සුදිල ගුවන් විදුලිය.
3: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ.
4: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදිල radio.lk අරහා මුළු ලොවටම
3: සුදිල ගුවන් විදුලිය.
5: නමෝ බුද්ධාය. මේ මහ පොළොව මත උපන් නොනැති සියලු මිනිසුන් යහපතට යොමු වීමට මඟ පෙන්වීමක් සොයති. කලින් කලට පහළවන සාමාන්‍ය මිනිසාට වඩා සිතීමේ හැකියාවක් ඇති ජනයා ඒ අයට උපකාර කරති. නමුත් එදා මෙදාතුර මේ විශ්වීය ඉතිහාසයේ නිවැරදි දේට හරියටම මඟ පෙන්වා දීමට සමත් වූයේ තුන් ලෝකෙම අවබෝධ කළ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පමණයි. අපේ යුගයේ පහළ වූ විශ්මිත ප්‍රඥාතර ඒ මහා පුරුෂ රත්නයයි ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. තෙරුවන් සරණයි. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. නමෝ බුදු

0: පින්වත පින් කළ තැනැත්තා මෙලවත් සතුට වෙනවා. ඒ වගේම පින් කළ තැනැත්තා පරලොවත් සතුට වෙනවා. ඒ විතරක්ද ඒ තැනැත්තා තමාගේ සුද්ධ කර්මය, ඒ කියන්නේ තමා කළ හොඳ දෙය ගැන නිතර නිතර සතුට වෙනවා. එහෙයින් නිරන්තරවම සතුටු වෙන්න ඔබත් පින් කරන්න. ධම්මපදය යමකවර.
1: ආශිර්වාදාත්මක බෝධි

0: ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්සුරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැති. සුදුල ගුවන් විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රට පුරා ලෝ පුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්සුරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදුල ගුවන් විදුලිය සමගයි. ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සුදුල ගුවන් විදුලිය දිනපතා රටවැසි ලෝවැසි සැමට සිත සාන්තිය උදා කරනු වස් ගෙන එනු ලබන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම මෙතෙන් සිට විකාශය කිරීමටයි සූදානම. අදත් ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම මෙහෙවනු ලබන්නේ සිව්මහා විහාරාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී විචිත්‍ර ධර්ම කතික විචිත්‍ර බාණි හිටපු නියෝජ්‍ය පරිවෙනාධිපති සුදුල ගුවන් විදුලිය නිර්මාතෘ පූජනීය මැටරඹ නන්දාලෝක ස්වාමින් වහන්සේ විසිනුයි. හොඳයි, එහෙමනම් අපි මෙතෙන් සිට ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමගින් එක්වෙමු.
1: හැම දිනාම සාදු කියමු. නැවත වරක් සාදු කියන්න පළමු දිවාරයටත් වඩා ශබ්ද නගා සාදු කියමු. හැම දිනාම තිසරණ සහිත පංචශීලයේ සමාදන් වෙන්න නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි, ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි, තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි, තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, තතියම්පි සංඝං සරණං ගච්ඡාමි,

සුරාමීරය මජ්ජපමා දට්ඨානා වීරමණී.

තිසරණීන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං ස

තල්පේ විමලාරාමාධිපති විචිත්‍ර ධර්මකතික අතිගෞරවනීය හබරාදුවේ අනුරුද්ධ ගෞරවනීය ලොකුහාමුදුරුවන් වහන්සේ ඇතුළු පූජනීය ගරුතර මහා සංඝරත්නයේ අවසරයි. සද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්වතුනි, පින්වතියනි, ඔබ හැම දිනාම මේ මොහොතේ සූදානම් වෙන්නේ තථාගත බුදුපියාණන් වහන්සේගේ අනන්ත වූ බුදුගුණයන් සිහිපත් කරගෙන බුද්ධ වන්දනාවේ දෙන්නට. අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් බුදුගුණ සිහිපත් කරමින් සුවිසුද්ධ වූ ගිලන්පස් සම්බුද්ධ පූජාව පූජා කරන්නට, ජයශ්‍රී විජයශ්‍රී බෝධිද්‍රම රාජයාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදේ ප්‍රාර්ථනා කරමින් ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමක ශාන්තිය ලබන්නටයි සූදානම බලාපොරොත්තුව. මේ සිදු කරනු ලබන ආශිර්වාදාත්මක පින්කමේ බලයෙන් ඔබ හැම දිනාටමත් යහපතක් සිතක් සාන්තියක්ම වේවා කියන උතුම් හැඟීමෙනුයි මේ ආශිර්වාදාත්මක පින්කම සිදු කරමින් ආශිර්වාදයේ පල කරන්නේ. ලංකා වාසී හැම දිනාටමත් මේ පූජාවේ ආශිර්වාදයේ ලබන ලෝවැසි හැම දිනාටමත් යහපතක් වේවා, සිතක් සාන්තියක් වේවා. කොරෝනා වෛරසයෙන් ලෝකයේ ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා. ඒ සඳහා විද්‍යාඥයන්ට, වෛද්‍යවරුන්ට ප්‍රතිකාරයක් සොයා ගන්නට මේ ආශිර්වාදාත්මක පින්කම යහපත පිණිසම වේවා කියලා කවුරු සාදු කියලා ප්‍රාර්ථනා කරමු.

අපි හැම දිනාම තෙරුවන් වන්දනා කරමු. තුනුරුවනේ උතුම් මනුහසේ බලයෙන් අපේ නායක හාමුදුරු ඇතුළු මහා සංඝරත්නයටත් දායක පින්වත් පිරිසටත් මේ උතුම් පින්කමට සම්බන්ධ වෙච්ච ඔබ හැම දිනාටමත් යහපතක් වේවා, සිතක් සාන්තියක් වේවා. ඔබ හැම දිනාගේම යහපත් වූ බලාපොරොත්තු ප්‍රාර්ථනා සියල්ල ඉටු වේවා කියන උතුම් හැඟීමෙන්.

බොහෝමත්ම සැදැහැසිතින් යුත්තව සකස් කරගත්තා වූ පූජා ද්‍රව්‍යයන් පුද පෙරහැරින් බුදු පුද සඳහා චෛත්‍ය රාජානන් වහන්සේට, බෝධීන් වහන්සේට, බුද්ධ ප්‍රතිමා වහන්සේ අභියස, අටවිසි බුදුරජාණන් වහන්සේලා අභියස මල්ලාසන මත තැන්පත් කළා වූ මල් පහන් සුවඳ දුන් දැහැත් ගිලන් පස බෙහෙත් බඩු ආදී වූ පුද පූජාවන් අටපිරිකර ආදී පුද පූජාවන් තුන්ලොව සනසා වදාළ සාන්තිනායක තිලෝගුරු බුදු පියාණන් වහන්සේගේ අනන්ත වූ බුදු ගුණයන් සිහිපත් කරගෙන උන්වහන්සේගේ ශ්‍රී නාමයට පූජා කරමි. පූජා වෙත්වා අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් බුදු ගුණයන්ට ශ්‍රී නාමයන්ට පූජා කරමි. පූජා වෙත්වා උතුම් පූජානිසංස බලයෙන් උතුම් බුදු ගුණ බලයෙන් ඔබ හැමතෙම ශාන්තිය මුදා වේවා කියන උතුම් හැඟීමෙන් මා කීවාට පසුව මෙසේ කියමින් කවුරුත් එක්ක බුදු ගුණ මෙනෙහි කරන්නේ

අපි හැම දිනාම එක විට ගාතාවන් කියමින් පුද පූජාවන් පූජා කරමු බුදුහාමුදුරුවන්ට. ඔබ හැම දිනාටම කායික සුවේ, මානසික සුවේ ලැබේවා කියලා.

අපි හැම දිනාම ත්‍රිවිධ චෛත්‍යනුත් වන්දනා කරමු. නවග්‍රහ දෝෂ දුරු වේවා, ග්‍රහාපල මග හැරේවා, කරදර හිරිහැර බාධා කම්කටොළු වසන විපත්ති උදුරු සියල්ල මග හැරේවා. හිසේ පටන් පාදාන්තයේ දක්වා බලපාන්නා වූ 80ක් රෝග, 90ක් ව්‍යාධි, 203ක් ආන්ත්‍රාවන් මුළු සර්වාංගෙම සංසිඳිලා ඔබ හැමට ශාන්තිය උදා වේවා. මේ ලෝකේ ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා කියන තුන් හැඟීමත් ඇති කරගෙන අපි හැම දිනාම එක විට ගාථා

අපි හැම දිනාම අටවිසි බුද්ධ වන්දනාවේ දෙමු. අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් ශ්‍රී නාමයට මල් පහන් සුවඳ දුන්, දැහැත් ගිලන්පස බෙහෙත් බඩු ඖෂධාදීයේ පුද පූජාවන් අටපිරිකර උන්වහන්සේලාගේ උතුම් බුදු ගුණයන්ට පූජා කරමි, පූජාවිත්වා. මා කීවාට පසුව මේ පැදි පෙළ කියමින් කවුරුත් එක්ක අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් බුදු ගුණයන් සිහිපත් කරමු. උතුම් බුදු ගුණ බලයෙන් ඔබ හැමතෙම ශාන්තිය වේවා.

අපි හැමදිනාම ජයපිරිතේ ආශිර්වාදයක් ලැබමු. උතුම් වූ ජයපිරිතේ ආශිර්වාද ශක්තියේ බලයෙන් රෝගී ඇත්තන්ට නිරෝගී සුවය ලැබේවා. ග්‍රහ දෝෂාන්ධකාරයන්ගෙන් පෙළෙන ඇත්තන්ට ඒ දෝෂාන්ධකාර දුරු වේවා. අමනුෂ්‍ය දෝෂ බලපාන්නේ නම් ඒ දෝෂ දුරු වී ඔබ හැමතෙම

ඔබ නමින් මියගිය සියලු ඥාතීන්ට මේ පින් හේතු වාසනා වේවා කියලා අපි කවුරුත් එක්ක තම තමන්ගේ ඥාතීන්ට පින් අනුමෝදන් කරමු.

ඔබවත් අපවත් සම්බුද්ධ ශාසනයත් රකින ආරක්ෂා කරන ඉන්ද්‍රෝපේන්ද්‍රාදී සම්යද්දෘෂ්ටික දෙවියන් දතරාෂ්ට විරුඩ විරූපාක්ෂ වෛශ්‍රවණ කියන සතරවරම් දෙවිවරු විෂ්ණු කතරගම සමන් විභීෂණාදී දෙවියෝ අපි කරගත් පින් අනුමෝදන් වේවා. ඔබ හැම දිනාගේම යහපත් වූ බලාපොරොත්තු ප්‍රාර්ථනා සියල්ල ඉටු වේවා. කරදර හිරිහැර බාධා කම්කටොළු වසන විපත් උදුරු සුව සියල්ල දුරු වේවා. ලෝකේ ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා. නවග්‍රහයින් නම දෙනා වහන්සේගෙන් ග්‍රහණ සත්කාදීන්ගෙන් ගෙන දෙන්නා වූ දෝසාන්තකාර දුරු වේවා. හිසේ පටන් පාදාන්තයේ දක්වා බලපාන්නා වූ 890ක් රෝග 990ක් ව්‍යාධි 203ක් ආන්ත්‍රාවන් මුළු සර්වාංගෙම සංසිඳිලා ඔබට ශාන්තිය උදා වේවා. හැම දිනාටම සතුටින් කාලය ගත කරන්නට දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිට රැකවරණේ ආශිර්වාදේ වේවා කියලා අපි දෙවියන්ට පින් දෙමු.

හේතු අපි හැම දිනාම බෞද්ධයන් හැටියට අවසන බලාපොරොත්තු වෙන ශාන්ත උතුම් නිවනින් සැනසෙන තුරාවට සත්පුරුෂ සේවනයේම ලැබේවා, කල්යාණ මිත්‍රාශ්‍රේම වේවා කියලා ප්‍රාර්ථනා ගාතාවත් කියමු.

උතුම්මු බුද්ධ පූජාවේ ආනිසංස බලයෙන් අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ ශ්‍රී නාමයට සුවිසුද්ධ වූ ගිලන්පස් සම්බුද්ධ පූජාව පූජා කිරීමේ ආනිසංස බලයෙන් ජයශ්‍රී විජයශ්‍රී බෝධිධර්ම රාජයාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදේ ප්‍රාර්ථනා කරමින් සිදු කළා වූ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමේ බලයෙන් ඔබ හැම දිනාටම යහපතක් සිතක් සාන්තියක් වේවා. ජයශ්‍රී මහා බෝසමිඳුන්ගේ දළදා වහන්සේගේ පිහිට රැකවරණයෙන් ශ්‍රීපාද පත්මේ අනුහසින් 33 කෝටියක් දෙවියන්ගේ ආශිර්වාදයෙන් රහතුන් වහන්සේලාගේ අනන්ත ගුණානුභවයේ බලයෙන් ඔබ හැම දිනාටම යහපතක් සිතක් සාන්තියක් වේවා.

0: හැම දිනාටම යහපතක්ම වේවා.
1: ඒ අවසන් වූ අටවිසි බෝධි පූජා පින්කම මෙහෙවනු ලැබුවේ සිව්මහා විහාරාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී විචිත්‍ර ධර්මකතික විචිත්‍ර බාණී හිටපු නියෝජ්‍ය පරිවෙනාධිපති සුදුල ගුවන්ගුදුලියේ නිර්මාතෘ පූජනීය මැටරඹ නන්දාලෝක ස්වාමීන් වහන්සේ විසිනුයි. මේ සිදුකර දුන්නා වූ උදාර වූ පින්කමේ බල මහිමයෙන් මෙවැනි වූ ශාසනික සේවාවන් තව තවත් සාර්ථකව කරගෙන යෑමට උතුම් වූ ත්‍රිවිධ රත්නත්‍රයේත් සීල දෙවියන්ගේත් ආශිර්වාදය රැකවන්නේ ලැබේවා. කායික මානසික නිදුක් නිරෝගී චිරජීවනය අත්වේවා කියා අපි ප්‍රාර්ථනා කරමින් සාදුකාරයා පවත්වමු.
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන්විදුලිය.
3: සුදිල ගුවන්විදුලිය
1: රතන සූත්‍ර දේශනාව. එදා බුද්ධ කාලයේ විශාල මහනුවර ඇති වූ තුන්බිය තුරන් කිරීම සඳහා දේශනා කළ රතන සූත්‍ර දේශනාවේ අනන්ත වූ බලයෙන් සියලු ලංකා වාසීන්ට ලෝකවාසීන්ට උතුම් වූ නිරෝගී සුවය ලැබේවා. රෝග බිය තුරන් වේවා. සැමට සිත සාන්තිය සැනසීම නිරෝගී සුවයම ලැබේවා. අපි දැන් මහා බලගත් රතන සූත්‍ර දේශනාව ශ්‍රවණය කරමු.

0: ප්‍රමාද වූ යමෙක් තුන් පිටකය ඉගෙන බොහොම බණදහම් කියතත් තමා එය නොපිළිගන්නේ නොසලකයි. ඔහු අනුන්ගේ හරකුන් රකින ගොපල්ලා මේ මහානදමේ ඵලයට හිමිකාරී නොවන්නේ වය. ධම්මපදය යමකවර.
1: පිමුතුනි, ඔබට මා මේ පැහැදිලි කරනු ලබන්නේ ඔබේ ජීවිතයෙන් බොහෝමයක් සතුටින් යුතුව ඔබ එකතු වෙලා කරපු පින්කම කානිසංස. සිහියට නගා ගන්න බලන්න, ඔබ චෛත්‍යයක් පිරිසිදු කරන්නට, චෛත්‍යයක් සකස් කරන්නට ඔබ දායකත්වය ලබා දීලා තිබෙනවාද කියලා. එහි ආනිසංස ඔබට අවබෝධ කරගන්න, එහි විපාක ඔබට ලබා ගන්නට පුළුවන්. අසන්න මෙත් සිතින් යුතුව, පවංකර යන නමින් ස්වාමින් වහන්සේ නමක් ඉන්නවා. උන්වහන්සේ පෙර ජීවිතයක වනකාර්මිකයෙකු බවට පත් වෙලා ඉපදුනා. මෙතුමා කැලේ එක දවසක් යන විට පියමුතුරා බුදු පියාණන් වහන්සේගේ ධාතුන් නිදන් කරලා තියෙන, ධාතු තැන්පත් කරලා සාදා තිබෙන චෛත්‍යයක් හමු වෙනවා. වනාන්තරේ මේ චෛත්‍යය තිබෙනවා. වනාන්තරේ තිබෙන මේ චෛත්‍යය වනග්‍රහණයට ලක් වෙලා තිබුණා. ඒ කියන්නේ මුළු චෛත්‍ය පුරාම කැලෑව වැවිලා වනාන්තරයෙන් වට වෙලා වනග්‍රහණයට හසු වෙලා තිබෙනවා. මෙතුමා මොකද කළේ? පින්වතුනි, සද්ධාවෙන් යුක්තව මෙය දැකලා ඉතාම ලස්සනට පිරිසිදු කරා. ඒ පිරිසිදු කිරීමේ ආනිසංස සංසාරේ පුරාවට ගමන් කරනවා. පිරිසිදු කරලා අටවාරයක් චෛත්‍ය වටා වැඳලා, පින්වතුනි, පැදකුණු කරලා පිටුනොපා ගිය කුසලයෙන් තෞතිසා දිව්‍ය ලෝකේ ඉපදුණා. මහා රන්විමනක් පහළ වුණා. 300 වතාවක් සක්දිවිඳු බවට පත් වෙලා ඉපදුණා. 25 වතාවක් සක්විති රජ බවට පත් වෙලා ඉපදුණා. එච්චර විතරක් නෙවෙයි, මනුලොවදී ජීවත් වෙන විට මෙන්න මෙහෙම විපාක ලැබිලා තිබෙනවා. මහත් භෝග සම්පත් හැම විටම ලැබීම, වනයේට ගියාද ඒ වනය තමාට පිහිට ලෙස පැවතීම, වනයේ කුණකටු ආදිය මාර්ගයෙන් ඉවත්වීම, කුෂ්ඨ රෝගද, ගණ්ඩ රෝගද, දද වන කුෂ්ඨ ආදී මෙන්න මේ රෝගවලින් පීඩාවට පත් නොවීම, ස්වල්ප මාත්‍රද පිළිකාවක් ශරීරයේ හට නොගැනීම, රන් පැහැපා සිරුරක් ලැබීම, අකමැති දෑ බැහැරවි කැමැති දෑ ලැබීම, සිත එකඟව මනාව සමාධි සුවයෙන් කටයුතු කිරීම, කල්ප ලක්ෂයක් තුළ දුගතියට නොවැටි යහපත් භූමිතලවල ජීවත් වීම, අවසානයේ පින්වතුනි සාන්ත වූ නිවනට පත්වීමේ මහා පුණ්‍ය සම්පත්තිය මේ උතුම් පූජාව තුළ තිබෙනවා. එනිසා ඔබත් ඔබේ විහාරස්ථානයේ වෙන්නට පුළුවන්, එහෙම නැත්නම් වෙනත් ස්ථානයක වෙන්නට පුළුවන්, උතුම් චෛත්‍ය රාජයන් වහන්සේ පිරිසුදු කිරීමට දායකත්වය දරන්න. ඒ චෛත්‍ය රාජයානන් පිරිසිදු කිරීම ගෞරව සද්ධාවෙන් සිදු කිරීමෙන් ඔබට මේ ආනිසංස සමුදාය ලබා ගන්නට පුළුවන්. පින්වතුනි,
2: සුදුල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
3: මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර පුද පූජා ජාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සුත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදාකරගත්

0: ලොවේ ති සියල් ගිල ගන්නා වූ මාරයාට කොතැන උවද බාධාවක් නැත. අප විඳින්නා වූ මේ සැප පින් ඇතිතෙක් පමණි. ජීවත් වන කාලය බුදුබණට අනුව ජීවත් වෙනවා විනා කුමන නැටුම් කෙරසිනවන්ද?
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.

අයං වස්සාන කාලෝ, මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් ඇප උපස්ථාන කරමින් විහෙර විහාරස්ථාන ඇසුරු කරමින් වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දුරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලියේ සිහිපත් කිරීමක්.

සුන්දුරු අතීත සිහිවටනයන් කරා ඔබ කැන්දාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රස විඳිමු. ආයුබෝවන් දයාපර සහෘද ප්‍රිය ශ්‍රාවක හිතවතුනි, හිතවතියනි, අදත් සුදුල ගුවන් විදුලියේ ඔබ වඩාත් ප්‍රියකරන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු ආරම්භ කරන්නටයි මේ සූදානම. ප්‍රිය ශ්‍රාවක හිත මිතුරු මිතුරියනි, එහෙමනම් මට අවසරයි අදත් ඔබේ සවන්පත් අතර රැඳිමින් තෝරාගත් ගීත කිහිපයක පෙරවදන් ඉදිරිපත් කරමින් සහ වෙනත් ප්‍රයෝජනවත් තොරතුරු කරුණු කාරණා සඳහන් කරමින් මේ වැඩසටහන සුභාවිත ගී රස විඳිමු ගෙන එන්නට. ඔබේ සුඳුරු අතීත මතකයන් කරා ඔබ කැන්දාගෙන යන සුන්දර මොහොතයි මේ. මම ආරාධනා කර සිටිනවා මෙතෙන් සිට අප සමග රැඳෙමින් සුභාවිත ගී රස විඳින්නට එක් වෙන්න කියලා.

සොඳුරු අතීත සිහිවටනයන් කරා ඔබ කැඳාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රස විඳිමු.

සුන්දුරු අතීත සිහිවටනයන් කරා ඔබ කැන්දාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රසවිඳිමු.

මම දැන් ඔබව 1960 වර්ෂයට කැඳවාගෙන යන්නයි මේ සූදානම. 1960 වර්ෂයේ මාර්තු 30 වෙනිදා තිරගත වුණා සංදේශය සිංහල චිත්‍රපටිය. මේ චිත්‍රපටිය නිෂ්පාදනය කළේ කේ ගුණරත්නම්, අධ්‍යක්ෂණය කළේ සිනමා මහගත්කරු ලෙස්ටර් ජේම්ස් පීරිස් ෂූරින්, කැමරාකරණය විලි බ්ලේක්, සංස්කරණය කළා ටයිටස් ත්‍රොතවත්තයන්, ගීතනු නිර්මාණය කළා සංදේශය චිත්‍රපටියට සුනිල් ශාන්ත, සංගීත සංයෝජනය සංගීත අධ්‍යක්ෂණය ආර් මුත්තුසාමි මහත්මයා, ගීපදමාලාව අරිසිං අහුබුදුසූරීන්. සංදේශය චිත්‍රපටියෙන් ඉතාම ජනප්‍රිය ගීතයක් තමයි මීළඟට මේ ප්‍රචාරය වන්නේ.

මේ ඔබ බැඳී සිටින්නේ දිනපතා රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කරනු ලබන සුභාවිත ගී රස විඳිමු වැඩසටහන සමගයි.

සුන්දර අතීත සිහිවටනයන් කරා ඔබ කැඳාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රස විඳිමු.

මේ ඔබ බැඳී සිටින්නේ දිනපතා රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කරනු ලබන සුභාවිත ගී රස විඳිමු වැඩසටහන සමගයි.

සොඳුරු අතීත සිහිවටනයන් කරා ඔබ කැන්දාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රසවිඳිමු.

සුන්දුරු අතීත සිහිවටනයන් කරා ඔබ කැඳාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රස විඳිමු.

සුන්දුරු අතීත සිහිවටනයන් කරා ඔබ කැන්දාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රසවිඳිමු.

මේ අවසන් වන්නේ සුදුල ගුවන් විදුලිය ඔබ වෙත ගෙන එනු ලැබූ සුභාවිත ගී රසවිඳමු වැඩසටහනයි. හෙටත් මේ වේලාවට ඔබ සැමට අපහා එක්වන හැටියට ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා. වැඩසටහන මෙතකින් නිමා කරමින් ඔබේ සවන්පත් අතරින් මට සමුගෙන යන්නට අවසරයි. සුභාවිත ගී රසවිඳමු වැඩසටහන අදත් නිෂ්පාදනය කළේ නදීෂ් චාරික. වැඩසටහන ඉදිරිපත් කළ මම චන්දන සාන්ත කුමාර. සැමටම සුවදායක රාත්‍රියක් වේවා. තෙරුවන් සරණයි.

0: පින්වත, ගමේ එහෙම නැත්තම් කැලෑවේ වනාන්තරයේ හෝ එහෙම නැත්තම් වලක හෝ ගොඩක වෙන යම් තැනක හෝ රහතන් වහන්සේලා වාසය කරනවද? ඒ බිම ඉතා රමණීයම වන්නේ. ධම්මපදය අරහන්ත වග්ගය.
1: බෝධිරාජ කුමාරයාට දරුවන් නැතිවීමට හේතුව. පින්වතුනි, බෝධිරාජ කුමාරයා ඉතාම අලංකාරවත් වූ මහා මාලිගාවක් සදලා ඒ මාලිගාවට ගෙවදීමේ මහා උත්සවය, මහා මංගල්‍ය තියෙන අවස්ථාවේ ලෞතරා බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට දානයට ආරාධනා කරනවා. ඒ දානයට ආරාධනා කරාම බෝධිරාජ කුමාරයා මාලිගාව එලිපත් ඉඳලාම මාලිගාව ඇතුළට ඉතාම ලස්සන පාවඩයක් එළනවා. ඔහු සිතේ සිතුවිල්ලක් තියාගන්නවා, ලෞතරා බුදුහාමුදුර මේ පාවඩේ උඩින් වැඩම කළොත් මට දරු සම්පත් තිබෙනව කියලා. බුදුරජාණන් වහන්සේ මාලිගාවට වැඩම කරන විට පිඟුතුනි ආනන්ද හාමුදුරුවන්ට කියනවා මේ පාවඩය ඉවත් කරන්න කියලා. මේ පාවඩය ඉවත් කරලා තමයි බුදුහාමුදුරුවෝ වැඩම කළේ. බෝධිරාජ කුමාරයාට සිතේ කුකුසක් ඇති වුණා. බෝධිරාජ කුමාරයා බුදුහාමුදුරුවන්ගෙන් අහනවා, ස්වාමීනි, ඇයි පාවඩේ ඉවත් කළේ කියලා. පින්වත් කුමාරය, ඔබට මේ ආත්මයේදී කිසිම දරුවෙක් ලැබෙන්නේ නැහැ. ඔබට දරු සම්පත් නැහැ කියලා බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා. එවිට පින්වතුනි බෝධිරාජ කුමාරයා එයට හේතුව විමසනවා. ලෞතරා බුදුහාමුදුරුවෝ කියනවා, පෙර ආත්ම භාවයකදී ඔබ ඔබේ බිරිඳත් සමග නැව් නැගලා යන විට මේ නැව මුහුදුබත් වෙනවා. ඔබත් ඔබේ බිරිඳත් ඒ අසල තිබුණ දූපතකට යනවා. ඒ දූපතේ ඉන්න විට ආහාර අනුභවයට කිසිම දෙයක් නැති නිසා දූපතේ ඉන්න පක්ෂීන්ගේ බිත්තර, එවගේ පුංචි පක්ෂීන්, ඒ බිත්තර වලින් ආ පුංචි පැටව් මරණයටපත් කරලා ආහාර බවට ගත්තා. ඒ පුංචි පැටව් ආහාරයට ගැනීම, බිත්තර ආහාරයට ගැනීම ඔබට මේ ආත්මයේදී දරුවන් නැතිවීමට මහා අකුසලයක් බවට පත් වුණා කියලා. ඔබ එහිදී ඒවා ආහාරයට අරගෙන එතනින් පිට වෙලා ගියා. ඒ හේතුවෙන් තමයි ඔබට මේ ආත්ම භාවයේ දරුවන් නැත්තේ කියලා ලෞතුරා බුදුහාමුදුරුව පැහැදිලි කරන්නට යෙදුණා. එනිසා පින්වතුනි, ඔබත් සංසාරේ මෙවැනි අකුසල කර්ම බොහෝමයක් සිදු කරලා තිබෙන්නට පුළුවන්. එනිසා මේ ආත්ම භාවයේ අවබෝධ කරගන්න, එබඳු දෙයක් සිදු කරලා තිබුණොත්, එබඳු දෙයක් ඔබ මේ ආත්මයේ සිදු කරොත් පින්වතුනි, මතු ආත්ම භාවයේ ඉපදෙන විට ඒ කරපු ක්‍රියාව චක්කංව වහතෝ පදං, ගුණා පිටුපස ගමන් කරන කරත්ත රෝදේ වගේ පෙරලි පෙරලි එන බව අවබෝධ කරගන්න. බෝධිරාජ කුමාරයාටත් සිදු වුණේ එයයි. එනිසා කොයිතරම් මිලමුදල් තිබුණත්, කොයිතරම් ධනධාන්‍ය සම්පත් භවභෝග යහළු මිතුරන් කොයිතරම් සිටියත් ප්‍රතිඵලයක් නෑ දරු සම්පත් නැත්තම්. එනිසා ඔබ විසින් මේ ජීවත් වෙන ආත්මේ මෙවැනි අකුසල ක්‍රියාවන් සිදු කරගන්නේ නැතුව යහපත් ක්‍රියාවන්හි ගතසිත යොමු කරමින් කටයුතු කරන්න. ඔබට තෙරුවන්
2: සරණයි. සුදුල ගුවන් විදුලිය සෑම දිනකම රට පුරා, ලොව පුරා සදහවත් ජනතාව වෙත සිත සාන්තිය, ආරක්ෂාව සහ රැකවරණය පිණිස විකාශය කරනු ලබන සර්වරාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව මෙතන් සිට ගෙන ඒමටයි මේ සූදානම. මහා කාරුණික වූ, අසරණ සරණ වූ, ත්‍රිලෝතිලක වූ, සාන්තිනායක වූ තිලෝගුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේ පුරා පන්සාලිස් වසක් මුළුල්ලේ බුදුන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කළ වදාළ සතරවරන් දෙවියන් බෙහෙවින් ප්‍රිය කළ මහත්ඵල මහා බල මහානිසංස දායක වූ පිරිත් දේශනාව ශ්‍රවණය කිරීමට දැන් අපි සූදානම් වෙමු. පරිසමන්තතෝ තායති රක්කතීති පරිත්තං. පිරිත සෑම ආකාරයකින්ම ආරක්ෂාව සලසන්නේය. එදා තුම්බියෙන් වෙලාගත් විශාලා මහනුවර යළි සුකිත මුදිත වූයේ බුදුන් වහන්සේ ප්‍රමුඛ ආර්ය මහා සංඝරත්නය විසින් සජ්ජායනා කළ රතන සූත්‍ර දේශනාවේ ආනුභාවයෙනි. එසේ මහත්ඵල ගෙන දෙන සූත්‍ර දේශනාවන්ගෙන් සමන්විත වූ මේ පරිත්‍රාණ ධර්ම දේශනාව මෙතෙන් සිට ආර්ය මාර්ගයෙහි ගමන් කරන්නා වූ මහා සංඝරත්නය දේශනා කරනු ලබන පිරිත මහත්ඵලයි, මහානිසංසදායකයි, මහා බලගතුයි. සදහැව පින්වතුනි, පින්වතියනි, පරිත්‍රාණ ධර්ම දේශනාව ආරම්භ කිරීමට පෙර තිසරණය සහිත පංචශීලය සමාදන් වීම සඳහා
3: අවසරයි ස්වාමීන් වහන්සේ.
2: නමස්කාර.
3: නමෝ තස්

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතේ මා තැහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණයබරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා. සුරාවට මතට වහල් වූ මංමුලා වූ මිනිසුන්ගේ හිස්කම මට ඉතා හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරූ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි. හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසිවිටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද.
ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද මගේ ඇස ගැටෙන ඒ සොඳුරු දෙයින් මා සතුටට පත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළුවන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත් වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය, ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළුවන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින්. සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය මේ සියල්ලම සෝබා දහමයි. මගේයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහ මුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා. අනුන්ගේ දුක් වේදනා මට සංවේදී. දැන් මගේ එකම අදිෂ්ඨානය ලෝකයට සේවය කරන්න. මගේ දෑත්, පා, සිත, කය, වචනය, මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඟවා තබන්නට කිසිවක් නැහැ.
මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නැහැ. මරණයේ ඉදිරියේ සැලීමක් නැහැ. මක් නිසාද? මම යන මායාවෙන්, මම මිදෙමින් සිටින නිසා. මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සංසුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් එන විට මා එය දන්නවා. උඩඟු සිතිවිල්ලක් එන විට මා එය දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරාගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුල ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුල ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුලම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත් වෙන පරිසරයට එක් කරනවා. මේ රට මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත් වෙන ජනතාව වහල්කමට හසු වෙලා, බලයට ධනයට හසු වෙලා, සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල්, තුරුලිය, මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව.
මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

0: පින්වතේ දක්ෂ රියදුරකු මෙන් පින්වතුනි මනාව හික්මන ලද අසුන් මෙන් යමකුගේ ඉන්ද්‍රියෝ සංසිඳින්නාහුද මානය දුරුකල ආශ්‍රව නැතිකල අෂ්ට ලෝක ධර්මයේහි නොසෙල්වෙන ගති ඇති ඔහුට දෙවියෝත් කැමැති වන්නේ ධම්මපදය අරහන්තවක්
1: බෝධිරාජ කුමාරයාට දරුවන් නැතිවීමට හේතුව පින්වතුනි බෝධිරාජ කුමාරයා ඊටාම අලංකාරවත් වූ මහා මාලිගාවක් සදලා ඒ මාලිගාවට ගෙවදීමේ මහා උත්සවය මහා මංගල්‍ය තියෙන අවස්ථාවේ ලෞතරා බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට දානයට ආරාධනා කරනවා. ඒ දානයට ආරාධනා කරාම බෝධිරාජ කුමාරයා මාලිගාව එලිපත් ඉඳලාම මාලිගාව ඇතුළට ඉතාම ලස්සන පාවඩයක් එළනවා. ඔහු සිතේ සිතුවිල්ලක් තියාගන්නවා ලෞතරා බුදුහාමුදුරු මේ පාවඩේ උඩින් වැඩම කළොත් මට දරු සම්පත් තිබෙනවා කියලා. බුදුරජාණන් වහන්සේ මාලිගාවට වැඩම කරන විට පිඟුතුනි ආනන්ද හාමුදුරුවන්ට කියනවා මේ පාවඩය ඉවත් කරන්න කියලා. මේ පාවඩය ඉවත් කරලා තමයි බුදුහාමුදුරුව වැඩම කළේ. බෝධිරාජ කුමාරයාට සිතේ කුකුසක් ඇති වුණා. බෝධිරාජ කුමාරයා බුදුහාමුදුරුවන්ගෙන් අහනවා ස්වාමීනි ඇයි පාවඩේ ඉවත් කළේ කියලා. පින්වත් කුමාරය ඔබට මේ ආත්මයේදී කිසිම දරුවෙක් ලැබෙන්නේ නැහැ. ඔබට දරු සම්පත් නැහැ කියලා බුදුහාමුදුරුව පැහැදිලි කරනවා. එවිට පින්වතුනි බෝධිරාජ කුමාරයා එයට හේතුව විමසනවා. ලෞතරා බුදුහාමුදුරුව කියනවා පෙර ආත්ම භාවයකදී ඔබ ඔබේ බිරිඳත් සමග නැව් නැගලා යන විට මේ නැව මුහුදුබත් වෙනවා. ඔබත් ඔබේ බිරිඳත් ඒ අසල තිබුණ දූපතකට යනවා. ඒ දූපතේ ඉන්න විට ආහාර අනුභවයට කිසිම දෙයක් නැති නිසා දූපතේ ඉන්න පක්ෂීන්ගේ බිත්තර එවගේම පුංචි පක්ෂීන් ඒ බිත්තර වලින් ආ පුංචි පැටව් මරණයටපත් කරලා ආහාර බවට ගත්තා. ඒ පුංචි පැටව් ආහාරයට ගැනීම බිත්තර ආහාරයට ගැනීම ඔබට මේ ආත්මයේදී දරුවන් නැතිවීමට මහා අකුසලයක් බවට පත් වුණා කියලා. ඔබ එහිදී ඒවා ආහාරයට අරගෙන එතනින් පිට වෙලා ගියා. ඒ හේතුවෙන් තමයි ඔබට මේ ආත්ම භාවයේ දරුවන් නැත්තේ කියලා ලෞතුරා බුදුහාමුදුරුව පැහැදිලි කරන්නට යෙදුණා. එනිසා පින්වතුනි ඔබත් සංසාරේ මෙවැනි අකුසල කර්ම බොහෝමයක් සිදු කරලා තිබෙන්නට පුළුවන්. එනිසා මේ ආත්ම භාවයේ අවබෝධ කරගන්න එබඳු දෙයක් සිදු කරලා තිබුණොත් එබඳු දෙයක් ඔබ මේ ආත්මයේ සිදු කරොත් පින්වතුනි මතු ආත්ම භාවයේ ඉපදෙන විට ඒ කරපු ක්‍රියාව චක්කංව වහතෝ පදං ගුණා පිටුපස ගමන් කරන කරත්ත රෝදේ වගේ පෙරලි පෙරලි එන බව අවබෝධ කරගන්න. බෝධිරාජ කුමාරයාටත් සිදු වුණේ එයයි. එනිසා කොයිතරම් මිලමුදල් තිබුණත් කොයිතරම් ධන ධාන්‍ය සම්පත් භවභෝග යහළු මිතුරන් කොයිතරම් සිටියත් ප්‍රතිඵලයක් නෑ දරු සම්පත් නැත්තම්. එනිසා ඔබ විසින් මේ ජීවත් වෙන ආත්මේ මෙවැනි අකුසල ක්‍රියාවන් සිදු කරගන්නේ නැතුව යහපත් ක්‍රියාවන්හි ගතසිත යොමු කරමින් කටයුතු කරන්න. ඔබට තෙරුවන් සරණයි.
2: සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ

0: දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.
1: දජග්ග පිරිත බියක්, තැතිගැම්මක්, ලොමුදැහැ ගැනීමක්, සැකසංකාවක් ඇතිවෙච්ච හැම මොහොතකම බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තෙරුවන් ගුණ සිහි කරන්න. එම තෙරුවන් ගුණ ඇතුළත් මෙම දජග්ග සූත්‍ර දේශනාව මෙතැන් සිට ශ්‍රවණය කරන්න.

රෝගාතුරව සයනයේ වැතිර සිටින මහා කාශ්‍යප මහරහතන් වහන්සේ හමුවීමට වැඩම කළ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ සුවදුක් විමසා මහා බලසම්පන්න බොජ්ජංග පිරිත දේශනා කොට වදාළසේක. ස්වල්ප මොහොතකින් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ නිරෝගී සුවය ලැබුවහ. එවන් ශක්තියක් ගැබ්ව ඇති මෙම බොජ්ජංග පිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබටද නිරෝග සැප ළඟා වේවා.

ඔබට අවැසි ආහාර පාන බහුල වේවා. ව්‍යාපාර දියුණුවෙන් දියුණුවට පත් වේවා. රාජ චෞර සතුරු බියෙන් තොර වේවා. තුන්දොස් කිපීමෙන් ඇතිවන රෝගාබාධ වලින් මිදේවා. එම යහ ප්‍රාර්ථනාවන් පෙරදැරිව නිර්වත්‍ය ආකාරයටම ශබ්ද උච්චාරණය කොට සජ්ජායනා කරනු ලබන මෙම සීවලී පිරිතම ශ්‍රවණය කොට ඔබත් ශාන්තිය උදාකර ගන්න.

0: සුදිල ගුවන් විදුලිය
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
0: FM